0: ਇਹ ਪ੍ਰੋਗਰਾਮ ਦਾ ਆਖਰੀ ਗੀਤ ਸੀ ਇਸ ਤੋਂ ਬਾਅਦ ਇੱਥੇ ਤਾਮਿਲ ਪ੍ਰੋਗਰਾਮ ਸ਼ੁਰੂ ਹੋਵੇਗਾ ਤੁਸੀਂ ਤੁਹਾਡਾ ਲੋਕਲ ਰੇਡੀਓ ਸਟੇਸ਼ਨ ਸਾਂਝ ਪਾਉਂਦੇ ਰਹੋ 88.6
1: දරුවෙකුගේ මොලේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කින්ද අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල්වලට මුදල් ඉතිරි කරමින් කින්ද හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kind වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
2: Station sponsor The World at Night on your local station, Plenty Valley FM.

0: ලක්නහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර.
1: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රන්සරින් විදවට යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්ත පවන පවන
2: අවුරුද්දේ මාස ගැන කල්පනා කරගෙන යනකොට රංජිත් එක එක මාසවලට එක එක හැඩ තියෙනවා. අඳුරු සිසිරේ හමාර කළා ආලෝකයට පිවිසෙන මාසය තමයි ඔක්තෝබර් මාසය. ඒ හින්දා ඔක්තෝබර් මාසය ලස්සන මාසයක් කියලා වෙලාවකට අපට හිතෙනවා. මොකද ඔක්තෝබර් මාසය තමයි මල් පුබුදවන මාසය. ඉතින් ඒ ඔක්තෝබර් මාසයේ පළවෙනි අඟහරුවාදා ඔබ සමග සම්බන්ධ වන්නට ලැබීම ලොකු සතුටක් කියලා අපට හිතෙනවා. මැදිරිය රංජිත් වීරසිංහ, සාලිය ගලප්පති, රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ තවත් අඟහරුවාදාවක් දෙහෝරාවක් ඔබ සමඟ ගත කරන්නටයි මේ සූදානම.
3: ඔව් ජගත්, අපේ මැදිරියට එනකොට ටිකක් කලින් ආව වගේ දැනුණා. අපිට පැයක් වැඩියුනුත් හම්බෙලාන්නේ ඔක්තෝබර් මාසේ. පැයක් වැඩියෙන් හම්බෙලා තියෙනවා. දැන් ඔක්තෝබර් මාසේ උදා වෙනකොට අපිට තියෙනවා වැඩිපුර පැය මොනවද කරේ අපිත් එක්ක සම්බන්ධ වෙලා කියන්නකෝ බලන්න. උබලට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. අපේ SMS නම්බර එක 0468 2778 8886. වැඩිපුර පැයක් හම්බුනාම වැඩිපුර වැඩ කරන්නේ නැති, වැඩ කරාද කියලා දන්නෙත් නැහැ.
2: නමුත් ඔව්. එතන අදහස හරි ලස්සන සන්දේවක් හොඳට ඉරේලිය පායලා තිබුණා. වරින් වර උදේ අඳුරු ගතිය තිබුණත් හවස හරිම ලස්සනයි. මම හිතන්නේ ඉස්සරහට එන දවස් කීපෙම, දවස් ගණනාවක්ම අපිට ආලෝකයේ සුන්දරත්වය විඳ ගන්නට පුළුවන්.
3: ඔව්, ඒ වගේම අද වැඩසටහනත් ටිකක් ලස්සන වේවි. අපිට ලංකාවේ ඉඳලා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සම්බන්ධ වෙනවා. ඒ වගේම ළඟදී වෙනස් වෙච්ච චිෂ්‍ය වීසා පිළිබඳව කතා කරන්න සුපුරුදු විදියට නීතිඥ මදු වර්ණකුලසූරිය සම්බන්ධ වෙනවා. තවත් ලංකාවේ තොරතුරු ගොඩක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක අපි බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න මේ පෑ දෙක අපස් සමග.

0: අතර මේ රංජිත් මේ ගීතේ කොහොම හොයාගෙන ආවද බලන්න දැන් මට කල්පනා වුණේ මේ ගමට යනවා කියන සංකල්පේ රංජිත් එක යුගයක අපේ පුංචි කාලේ නැත්තම් ඒටත් ඔබේ කාලේ අපුරු දෙයක් මිනිස්සු ගම් වලට යනවා නේද එක එක කාලයට නෑදෑයෝ බලන්නට දැන් කාලේ වගේ මේ කලින් කෝල් එකක් දාලා තැනක් වෙලාවක් වෙන් කරගෙන යන ක්‍රමයක් නෙවෙයිනේ අර පොඩි බැඳගෙන කැබ් ටෑගි බෝග කදමලු බැඳගෙන කාලෙන් කාලෙට ගමට යනවා නෑදෑයෝ බලන්න ඇත්තටම මේ ගමන් හරිම රසවත් ගමන් සමහරලාට පුදුම වැඩ වෙනවා මොකද ගමට යනවා කියන්නේ මේ කිලෝමීටර් 10 15 යන නෙමෙයි එකෝ කොළඹ ඉඳන් අනුරාධපුරයට අනුරාධපුරයෙන් ඉඳන් ගම්පහට නැත්තම් නුවර ඉඳන් දකුණට මෙහෙම යනකොට සමහරලාට නෑදෑයෝ ගෙදර නැහැ ඒගොල්ලෝ දැන් නැහැනේ එනවා කියලා දැන් කාලේ වගේ sannivedana ක්‍රම තිබුණෙත් නැහැනේ ඉතින් මට කල්පනා වුණේ මේ ගමට යනවා කියන සංකල්පය දැන් නැති වෙලා ගිහිල්ලා වගේ නේද රංජිත්
1: ඔව් දැන් ඉතින් ගමට යනවා කියලා එකක් නැහැ කොහොමත් ගම කියන එකත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා හැබැයි ගොඩක් අය වැඩ කරන අය දැන් ඈත පලාත්වල පදිංචි වෙලා ඉන්නවා ඉතින් බොහොම ඉතින් අර බොහොම සීමිත කුටුම්බියකනේ බොහෝ දෙනා ඉන්නේ ඉතින් ගමට ගිහිල්ලා අම්මා තාත්තා ළඟත් ඉන්න තරම් සමහරලාට ඉඩ නැහැ ඒ වගේ බොහෝ ප්‍රශ්න තියෙනවා ඉතින් ඒක නිසා ගමට යන කට්ටිය නැහැ හැබැයි ඉතින් අර జగත් කිව්වහමත් මට මතක් වුණේ අපේ පොඩි කාලේ අපි තාත්තා බොහෝ දුෂ්කර ප්‍රදේශවල තමයි වැඩ කරේ බදුල්ල හපුතලේ වීර කැටිවල පැතිවල හිටියා. ඉතින් මමත් හිටියා ඒ පැතිවල. ඉතින් නිවාඩු කාලේ ආවහම ඉතින් ගමට යනවා. ඉස්කෝල නිවාඩු දුන්නාම ඉතින් ගමට යනවා. තාත්තලා තාත්තා අම්මා උගන්වපු හින්දා ගුරුවරු හින්දා ඔවුන්ටත් ඉස්කෝල නිවාඩු හම්බුනේ. ඉතින් ගමට යනවා කියලා අම්මගේ ගමට යනවා. අම්මලා මහ ගෙදර ගිහිල්ලා ඉන්නවා ටික දවසක්. තාත්තගේ මහල් ගෙදර ගිහිල්ලා ඉන්නවා ටික දවසක්. ඉතින් ඔය කියන අබැද්දියත් වෙලා තිනවා. එහෙම යනකොට හිටියේ නැති වුණාම ගෙදර කවුරුවත් නැහැ. ඒ ගෙදර කවුරුවත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අහල පහල ගෙවල් තියෙන ඕන තරම්. ඉතින් ඒ කට්ටිය දන්නවා දැන් මේ ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් එහෙ ගිහිල්ලා ඉඳලා අරගොල්ලෝ ආපහු එනකන් ඉතින් අහල පහල අය සංග්‍රහ කරන හරි පුදුම ලස්සනක් ඒක. හරිම සතුටක් දැනිච්ච කාලයක් තමයි ඒක ජගත්ත.
0: ඇත්තටම අර දැන් කාලේ තියෙනවනේ මේ ගෙදෙට්ට කෙනෙක් එනවා ය කියන එකම සමහරලාට බොහෝ දෙනෙකුට ඉස්සරදයක් වගේ වෙලා තියෙනවනේ. සතුටක්. සමහරු අය සතුටු වෙන්නේ නැහැ ගෙදරට කාණ්ඩයක් ආවම. ඒක නිකන් මහ කරදරයක් වගේ මේ මිනිසුන්ට සලකන්නට ඕනි. නමුත් අතීතයේදී එහෙම දෙයක් තිබුණේ නැහැ නේ රංජිත්. කවුරු හරි ගෙදෙට්ට එනෝ නම් නෑදෑයෝ වෙයිලා අපේ ගෙදර නැවතිලා ඉන්නව නම් සමාන ගණන් අපි කොච්චර සන්තෝෂ වෙනවද ගෙදර කොච්චර සන්තෝෂ වෙනවද ඔවුන්ට කොයිතරම් සලකනවද ඒක ඒ බැඳීම මට ඉතින් ඒ බැඳීම් දැන් හුඟක් දුරස්ත වෙලා වගේ
1: ඌ දැන් ජගත් මට මතක් වෙනවා දැන් අපි ගෙදර මහ ගෙදර ඒ කියන්නේ තාත්තගේ මහ ගෙදර මං කියන්නේ තාත්තගේ තාත්තලා ගෙදර නෙමෙයි තාත්තගේ ගෙදර ඉතින් ඒක එච්චර ලොකු ගයක් නෙමෙයි සමහර වෙලාවට නෑදෑයෝ ඇවිල්ලා ඒ ගෙදර හිටපු ප්‍රමාණය කල්පනා කරාම සමහර දවස්වලට හිතා ගන්න බෑ මෙච්චර ප්‍රමාණයක් කොහොමද මේ ගෙදර හිටියේ කියලා ඉතින්ලා. හැබැයි ඒ වගේම තමයි කොයි වෙලාවෙ කවුරු ආවත් කන්න දෙන්න මොනවා හරි දෙයක් ගෙදරක් තියෙනවා. උයලක් තියෙනවා, බතුත් තියෙනවා, තව මොනවා හරි වටපිටාවේ දේවලුත් තියෙනවා. ඉතින් එහෙම බරකුත් නෑ. ඉතින් වැඩි හරි ලස්සන්ට කෙරෙනවා.
0: ඔව් ඒක මේ අමුත්තන්ගේ පැමිණීම මහා විශාල දෙයක් කියලා කවුරුත් ගණන් ගත්තෙත් නෑ. මේ අමුතු විදියට උයන්නට ඕනේ, අමුතු විදියට සලකන්නට ඕනේ කියලා එහෙම දෙයක් නෑ. පවුලේ අය වගේ ඔක්කොම එකට හිටියා. සමහරලට ඔක්කොම නිදාගත්ත එක පැදුර බිම දාගෙන වෙන්නට පුළුවන්.
1: එකට තමයි කවුරුත් එකටම ඉන්නවා. ඉතින් අර කෑම බීමට යන වියදම ගැන එහෙම හිතපු බවක් නම් පේන්නම නෑ. කොයි විදියටවත්ම හිතන්නෙත් නෑ. ඉතින් හැබැයි ඒක සතුටක්. ඒක ඇත්තටම අමුත්‍ය කෙනවා කියන එක ඉතින් සතුටක්. ඉතින් ඒ අපිටත් ඒ යම්කිසි ප්‍රමාණයකට ඔය සතුට තියෙනවා. කවුරු හරි අමුත්‍ය කෙනවා නැත්නම් ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඉතින් අමුත්‍යෝ කියලා එන්නේ නෑ. ආවත් එන්නේ ඉතින් බොහොම කතා කරලා එනවා කියලා. ඉතින් එහෙම කතා කරලා එනවා කිව්වහම ඉතින් මුළු ගෙදරම උඩු යටිකුරු කරනවා. ඉතින් ඊට පස්සේ මේ එන එක්කෙනාට පේන්නේ ඉතින් ගෙදර අවුල් වෙලා තියෙන්න බෑනේ. එහෙම දෙයක් නෑ. ඒ කාලේ එහෙම දෙයක් නෑ. ගෙදර ඒ විදියම තමයි. ඒ විදියම තමයි ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් ඒ රසවත් අතීසය. හැබැයි ඉතින් මෙල්බර්න් වල ඉන්න අය අපිට ගමට යනවා කියලා කියන්නේ ඉතින් ලංකාවට යන එක තමයි. මේ ලංකාවට යන කාලෙනේ දැන් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට කට්ටිය ලංකාවට යනවා. ඉතින් ගිහිල්ලා ලංකාවේ නෑදෑයෝ එක අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන දෙයක්. විශේෂයෙන්ම කියන්නේ මේ තරුණ ළමයි මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉතින් උගුන්ට දිග නිවාඩු කාලයක් හම්බ වෙනවා. මම දන්න තරුණ ළමෙක් ඉන්නවා හරිම කණගාටුයි. දැන් ඔහු ඇවිල්ලා මෙහේ අවුරුදු 6ක් වෙනවා. අම්මා තාත්තා බලන්න ලංකාවට ගිහිල්ලා නැහැ. හැමදාමත් කියනවා යන්න ගිහිල්ලා අම්මා තාත්තා බලන්න ඔයාට ඔය මගහැරීම කවදා හරි දවසක හරියට හිතට වේදනාවක් දෙනවා කියලා. නමුත් අර සමහර ළමයින්ට මේ මේ රටට ඇවිල්ලා මේ සිද්ධ වෙන වෙනස දරා ගන්න බෑ. කියන්නේ ලංකාව ලංකාවේ අපේ මුලනේ ඒ මුල ඒ දෙමව්පිය සම්බන්ධතා ඥාති සම්බන්ධතා මේවා ඉස්සරහින් තියන්න ඕනේ. මුදල් කියන එක ඊට ගොඩක් පස්සෙන් තියෙන්නේ. නමුත් සමහර අයට මේක හිතා ගන්න බෑ. කීයක් වියදම් වුණත් මේක අහගෙන ඉන්නව නම් ඔබ හිතා ගන්න අම්මා තාත්තා ලංකාවේ ඉන්නව නම් නැත්නම් ඥාතීන් ලංකාවේ ඉන්නව නම් මේ දෙසැම්බරේ දවස් කීපයකට හරි ගිහිල්ලෙන්න ලාබෙට ගිහිල්ලෙන්නත් පුළුවන්. දැන් ටිකට් උත් ගණන් අඩු වෙන්න ගුවන් යානයක් දාලා තිනවා.
0: ඔය ඇතරම රංජිත් කිව්වේ හරිම හරි කාරණයක්. මම හැමතිස්සෙම කියනවා පසුතැවෙන්නට කටයුතු කරගන්නට එපා. එක දුරකථන ඇමතුමක් දීලා ඔබේ දෙමව්පියන්ට කතා කරන්න අඩුම වශයෙන් යන්නට බැරි නම්. මොකද ඒ දුරකථන ඇමතුම ඇති ඒ දෙමව්පියන්ට අවුරුදු ගාන මාස ගාණක් සතුටින් ජීවත් වෙන්නට. ඒ හින්දා දෙමව්පියන් අමතක කරන්න එපා. ඔබේ නෑදෑයන් අමතක කරන්නට එපා. යන්නට පුළුවන් නෑ ගිහිල්ලෙන්න යන්නට බැරි නම් අඩුම වශයෙන් දුරකථන ඇමතුමක් හරි දෙන්න.
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

0: ගීතය ලලින්ද රණවීර මෙල්බන් වල ඉන්න අපේ දක්ෂ ගායකයෙක් පද රචනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම ඉදිරියේ ඉන්නවා ජගත් එදිරිසිංහ මේ නුගේගොඩ ජගත් ගමට යනවා කියලා යන්නේ නුගේගොඩට
1: ඇත්තටම මේ ගීතය ගැන පුංචි කතාවක් තියෙනවා කියන්නට රංජිත් ඇත්තටම මේ ගීතය ලලින්දට ලිව්වේ එක මොහොතක ලලින්ද ලංකාවට යන මොහොතක ලලින්දට අවශ්‍ය වුණා ලංකාවේදී ගීතයක් පටිකත කරගෙන එන්නට ඒ නිසා තමයි මේ නුගේගොඩ ගීතය ලියලා තිබුණා ලලින්දට මම දුන්නේ මේක කියන්න ලලින්ද කියලා අපි තෝරගත්තේ සංගීතඥයා ඇත්තටම මේ ගීතය දැන් සංගීතවත් කළ තියෙන ආචාර්ය රෝහණ වීරසිංහ නමුත් මේ ඔහු නෙමෙයි අපි තෝරගෙන හිටියේ සංගීතවත් කරන්නට වෙනත් ප්‍රසිද්ධ සංගීතඥයෙකුට මුදල් ගෙවලා තනුවකුත් යොදාගත්තා ලලින්ද මට ලංකාවේ ඉඳලා තනුවේවල කිව්වා අයියේ මේ තනුවට නම් මං ආසවුනේ නැහැ කියලා මමත් ඇහුවාම මටත් තේරුණා ඒ තනුව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා ගීතයට නමුත් අපිට අර සංගීතඥයාගේ හිතරිදවන්නටත් බෑ අපි තෝරගත්තේ සංගීතඥයා ඇත්තටම මේ ගීතය දැන් සංගීතවත් කළ තියෙන ආචාර්ය රෝහණ වීරසිංහ නමුත් මේ ඔහු නෙමෙයි අපි තෝරගෙන හිටියේ සංගීතවත් කරන්නට වෙනත් ප්‍රසිද්ධ සංගීතඥයෙකුට මුදල් ගෙවලා තනුවකුත් යොදාගත්තා ලලින්ද මට ලංකාවේ ඉඳලා තනුවේවල කිව්වා අයියේ මේ තනුවට නම් මං ආසවුනේ

0: එ මහත්මයට වැඩේ බාරදුන්නාම එතුමා තමයි මේ ලස්සන තනුව දාලා මේ ගීතය නිමාම් කළ. ඉතින් මේක පටිගත කරන්නට ලලින්ද යනවා එක ශබ්දාගාරයකට ලංකාවේ පටිගත කරන්නට සූදානම් වෙලා ඉන්නවට අන්න අර පළමු සංගීතඥයත් ඒ මොහොතේ මෙතෙන්ට එනවා. දැන් හරි ප්‍රශ්නයක් ඔහුගේ හිතරව දෙවන්නටත් බෑ. ඒ හින්දා ලලින්දට සිදු වුණා එදා පටිගත කිරීම අතරමඟ නවත්තලා දාලා ආපසු එන්නට. පසුව ඌට කොවිඩ් වැළඳෙනවා. ඒ කොවිඩ් වැළඳිලා ටිකක් දවසක් කටහඬ පොඩ්ඩක් හොඳ වුණාට පස්සේ තමයි යන්තම් ওই ගීතය ලංකාවේදී කියවගත්තේ. ඉතින් රංජිත් ඔය නුගේගොඩ කතාව වෙනකොට නුගේගොඩ කියන්නේ අද නගරයක් වගේ වුණාට ඉස්සර කාලේ ඔකත් ගමක් තමයි. නුගේගොඩ ගම අපේ ගම. ඉතින් ඇත්තටම අද නුගේගොඩ මගේ ගම කිව්වට මට නුගේගොඩ බිම් අඟලක්වත් නැහැ. නමුත් තාමත් මට නුගේගොඩ දැනෙන්නේ මගේ ගම කියලා තමයි.
1: ඔව් ඉපදුන ගම හැදින වැඩුණ ගම කොච්චර වෙනස් වුණත් ඉතින් අපේ ගමම තමයි. දැන් මටත් ওই විදිහම තමයි. දැන් අපේ ගම කියලා මම යනවා ගාල්ලට ගියාම ගාල්ලේ කරාපිටියේ ස්පිරිතාලේ ගාව ගියාම ඉතින් ගමට ඉතින් ගියාට ඉතින් ගමේ අමුත්තෙක් තමයි. ඉතින් මම අමුත්තෙක් හතර වටේ අය බලන මේ කවුද මේ අමුත්තෙක් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් පහුගිය කාලේ නිතර නිතර ගියපු නිසා ටිකක් අඳුරනවා. එහෙම නැත්නම් මේ ඉතින් අපි බැහැර වෙලා හිටියාම මේ සම්බන්ධතා බිඳ වැටෙනවා. ඒ කියන්නේ අපි එක දිගට ඉන්නකොට තියෙන මනුස්ස සම්බන්ධතා නෙමේ, කාලයක් රටින් බැහැර වෙලා හරි කොහේ හරි ගිහිල්ලා හිටියාම මේ බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙනවා අපි නවත්තපු තැන සහ අපි ආපහු ගිහිල්ලා සම්බන්ධතා ආරම්භ කරන තැන අතර විශාල දේවල් වෙලා තිනවා, විශාල වෙනස්කම් වෙලා තිනවා. අපිට ඒ වෙනස්කම් යාකර ගන්න ටිකක් දුෂ්කරයි.
0: ඔව් ඇත්තටම මේ දැනෙන මහා පරතරය සමහරලකට අපිට නිකන් වෙලාවකට දැනගට දරා ගන්නටත් බැරි තරම්. මොකද අපි ආගන්තුකය වෙලා ඉන්නකොට අපේ ගම ඇතුලේ මහා විශාල අමුතු හැඟීමක් දැනෙනවා, බොහෝ පාළුවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ මගේ රටේ මගේ ගමේ ඇතුලේ මම ආගන්තුකයෙක් වෙලා ඉන්නව නේද කියන කාරණේ.
1: ඔව් දැන් ඇත්තටම අපි අර ඒ පරතරය ගැන කියනකොට අපි නවත්තලාපු තැනේ අපි ඉන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නව මෙතන තමයි අපේ රට, මෙතන තමයි අපේ ලංකාව, මෙතන තමයි අපි ඉන්නේ කියලා. නමුත් අපි ආපහු යනකොට ඉතින් ඒක වෙනස් වෙලානේ. වෙනස් වෙලා අපි දන්න කියන අය නැහැ. සමහර වෙලාවට මේ දන්න කියන අය කියලා දකින මූණු හුරුපුරුදු මුහුණක් දැක්කහම මේ දන්න කියන අය නෙමේ, ඔවුන්ගේ දූ දරුව තමයි ඒ හුරුපුරුදු මූණ විදියට අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු පරතරයක් තියෙනවා. නමුත් අපි නොගිහිම් හිටියොත් එහෙම මේ පරතරය කවදාවත්ම පියව ගන්න බැරි තරමටම වැඩි වෙනවා. ඒක නිසා මේ සම්බන්ධතා අපි තියාගන්න ඕනේ, අපේ උරුමය අපි ඒක රැක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉතින් අපි කොච්චර වුණත් අපේ මුල් තියෙන්නේ ලංකාවට. ඒක නිසා අපි මේ දැන් සිංහලෙන් කතා කරනවා, ගිහිල්ලත් සිංහලෙන් කතා කරනවා. ඉතින් ඒක සතුටක්. ගියහම ගමේ කවුරුවත්ම අඳුරන්නේ නැතුණත් ඉතින් ගම පුරුපුරුදු පාරවල් ඇවිද්ද පාරවල් ඒ විදියට ඉතින් මතකයි. පාරවල් දිගේ පරණ විදියට පරණ මතක ඔස්සේ හොයාගෙන යන්න තියෙනකොට ඉතින් බොහොම සතුටක් දැනෙනවා ජගත්.
0: ඔව් ඇත්තටම අර රංජිත් කිව්වා වගේ අපිට අපේ අක්මුල් බිඳ ගන්නට බෑ. අපි ඒව රැක ගන්නට ඕනේ. ආගන්තුකුණත් ඒ අපේ ගම තමයි.
1: ඔ ජගත් මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරන්න කියලා හිතුන ජගත් කතා කරපු නිසාමත්ම දැන් මේක අපි ටිකක් දිගට කතා කරන්න ඕනේ. අපි පටන් ගමු ප්‍රවෘත්ති විකාශයෙන් පස්සෙත් අපිට කතා කරන්න පුළුවන්. මේ දවස්වල ලංකාවේ තාමත්ම හොට් ටොපික් එකක් කියලා තියෙනවා මේ ගීතයක අයිතිය සහ ඒ අයිතිය බෙදා ගන්න කරන එක එක අරගල. ඒවා අරගල කියලා තමයි මට පේන්නේ. දැන් මට සමහර විත දැන් ඔබම ලියපු මේ ගීතය අපි හිතමු මේ නුගේගොඩ කියන ගීතය. දැන් මේ නුගේගොඩ ගීතය ලලින්ද රණවීර ගායනා කරලා තිනවා. රෝණ වීරසිංහ සංගීතය සපයලා තිනවා. දැන් ඔබට මේ ගීතයෙන් කවර හරි මුදලක් ලැබිලා තිනවද කවර හෝම වෙලාවක?
0: නැහැ මට ලැබෙන්නේ නැහැ. මොකද බොහෝ විට මේවැයි වෙන්නේ රංජිත් කටයුතු වෙන්නේ මේ ආකාරයට. දැන් ඉස්සර ගායක ගායිකාවෝ ආවා පද රචකයන් ළඟට ගීත ලියව ගන්නට. ඔවුන් ඇවිල්ලා ගීතයක් ලියවගෙන සංගීතඥන් ලවා සංගීතය යොදවගෙන ඔවුන් ගායනා කළා. එතකොට නමුත් දැන් කාලේ ඒ ක්‍රමය එහෙම් පිටිම වෙනස් වෙලා තියෙන්නේ කියන්නේ දැන් වෙලා තියෙන්නේ පදරචකයන්ට සිද්ධ වෙනවා ගායක ගායිකාවන් සොයාගෙන ගිහිල්ලා සංගීතඥයන් සොයාගෙන ගිහිල්ලා ඔවුන්ට මුදල් ගෙවලා එදකොටර්ෂයටම ගීතයක් නිර්මාණය කරව ගන්නට. ඉතින් ඇත්තටම මේ ගීතයත් ලලින්ද ගාය සංගීතඥයන්ට මුදල් ගෙවලා නිර්මාණය කරගත්ත

0: හිතන්නේ මමත් යම් කිසි මුදලක් ඔකට දැම්මා. නමුත් බොහෝ විට වෙන්නේ අද තියෙන ක්‍රමය යටතේ, අද තියෙන නීති පද්ධතිය යටතේ ඔබ දන්නවා, කවුරුත් දන්නවා මේක දැන් ගීතයක අයිතිය තියෙන්නේ පදරචකයාට සහ සංගීතඥයාට. එක්කෝ පදරචකයා තමන්ගේ නමින් ගීතේ ලියාපදිංචි කරගන්නට ඕනේ, එහෙම නැත්නම් සංගීතඥයා තමන්ගේ නමින් ගීතේ ලියාපදිංචි කරගන්නට ඕනේ. දෙන්නගෙන් ඉස්සර වෙච්ච එක්කෙනා දිනුම්. එතකොට මේ ගීතය මුලින් සංගීතඥයා තමගේ නමින් ලියාපදිංචි කරගත්ත නම් ඔහුගේ යුතුකම තමයි ඔහුට ලැබෙන ආදායමෙන් භාගයක් පදරචකයාට දෙන එක. එහෙම නැත්නම් පදරචකයා තමන්ගේ නමින් මේක ලියාපදිංචි කරගත්ත නම් ඔහුගේ යුතුකම තමයි ඔහුට ලැබෙන ආදායමෙන් භාගයක් සංගීතඥයාට දෙන එක. නමුත් ඉතින් මේ දෙක පිළිබඳව ලොකු කතා බහක් තියෙනවා, ලොකු වාද විවාද තියෙනවා. අපි දන්නවා පසුගිය කාලය තුළම මම ඒ ගැන ගරු කරනවා රෝහණ වීරසිංහ මහත්මයාට. මොකද ඔහුට ලැබෙන ආදායමෙන් ඔහු පදරචකයන්ට අයිති කොටස් ගෙවන බව අපි දන්නවා. ඔහු ගෙවන බව අපි දැකලා තියෙනවා. නමුත් කිසි සමහර අය බොහෝ දෙනෙක් ඒක කරන්නේ නැහැ. අනෙක් අතින් මෙතන තියෙන තර්කය තමයි, මෙතන තියෙන පදනම තමයි අන්තර්ජාතික නීතිය තමයි ගීතයක අයිතිය තියෙන්නේ පදරචකයාට සහ සංගීතඥයාට කියන එක. ඔව් ඇත්ත, ඒක තමයි සම්මත ක්‍රමය. නමුත් අපේ ලංකාව වගේ රටක ගීතය එහෙම දෙන්නෙකුට විතරක් අයිතිය තියලා අවසන් කරන්නට පුළුවන්ද? අපේ රටක ගීතය කියන එක තදින්ම බැඳිලා තියෙන්නේ ගායකයා හෝ ගායිකාව මතට. එතකොට මේ නිසා මේ ගායකයාට හෝ ගායිකාවටත් මේ ගීතයේ අයිතියෙන් කොටසක් ලැබිය යුතුයි නේද කියන තර්කය තියෙනවා. ඉතින් සමහරු කියන්නේ රංජිත් අපි මොකටද අන්තර්ජාතික නීතිවලට යට වෙලා ඒ විදිහටම යන්නේ, ඇයි අපිට බැරි අපේ ක්‍රමයක් හදාගන්න? ගීතයේ අයිති මේ තුන් දෙනාටම කියලා ඇයි අපිට අපේ නීතියක් සම්මත කරගන්නට බැරි කියලා? මේකේ තර්කයක් තියෙනවා, මේකේ පදනමක් තියෙනවා, මාත් එකඟ වෙනවා. මොකද ලංකාවේ ගීත කලාව ගත්තාම ගීතය බොහෝ විට පදනම් වෙන්නේ ගායකයා මතයි. සංගීතඥයා මතටත් පදරචකයා මතටත් වඩා ගායකයාගේ කටහඬ ඔස්සේ තමයි ගීතය ජනප්‍රිය වෙන්නේ. ඉතින් මේ සියලුම දෙනාම, මේ තුන් හතර දෙනාම එකතු වෙලා ගීතයක් නිර්මාණය කරගත්තාම ඒ ගීතයේ අයිතිය දෙතුන් දෙනෙකුට විතරක් ලැබෙනවාට වඩා මං කැමති සම්බන්ධ වෙන සියලු දෙනාටම මේ ගීතයේ අයිතිය ලැබෙනවා නම්, ලැබිලා යම්කිසි ආදායමක් ලැබෙනවා නම්, ඒ ආදායම ඒ සියලු දෙනාටම බෙදී යන ක්‍රමයක් හැදෙනවා නම් හොඳයි. ඉතින් රංජිත් මේක කියන තරම් පහසු කාර්යයක් වෙන්නේ නැහැ. මේක හරිම සංකීර්ණ කාරණයක්. මුදල් එකතු කරන්නට ක්‍රමයක් තියෙන්න ඕනට, ඒ වෙනුවෙන් ආයතන තියෙන්නට ඕනේ. ඒ එකතු වෙන ආයතන, ඒ එකතු වෙන මුදල් සමසේ බෙදා හරින ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවා නියාමනය කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේවා විගණනය කරන ක්‍රමයක් තියෙන්නට ඕනේ. අද ඒ කිසිම දෙයක් අද නැහෙනි. අද ආයතන තියෙනවා, යම් කිසි ක්‍රමවලින් යම් යම් තැන්වලින් මුදල් එකතු වෙනවා. ඒවා කෙසේ බෙදා හරිනවද, කාට ලැබෙනවද, කාට නොලැබෙනවද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයගේ විශාල සංකීර්ණ ප්‍රශ්නයක් කියලා මේක.
1: සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් එන්නම ඕනේ කොහොමත් විසඳුමක් හොයාගන්න. නමුත් මං හිතන්නේ මෑත කාලේ බිහිවන ගීතවලට පදරචකයන්ට, ගායකයන්ට, සංගීතඥයන්ට විසඳුමක් තියනවා කියලා මම හිතන්නේ. ඔවුන් ඇත්තටම ගීතය නිර්මාණය කරනකොටම ඒකේ අයිතිය පිළිබඳව එකඟතාවලට ගිහිල්ලා ඒ වැඩේ කරනවා කියලා තමයි මම හිතන්නේ. එහෙම කරන්නේ නැත්නම් ඒක මෝඩකමක්. ඒක පටන් ගන්නකොටම ඒ වැඩේ කරලා ගත්තාම බොහොම ලේසි, කාටත් ද ගැටලුවක් නැහැ. හැබැයි අර ජගත් කිව්වා වගේ අර එක්කෙනෙකුට මුදල් ලැබිලා ඒක බෙදා ගන්නවා කියන ක්‍රමය මුදල් වලදී එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒක මුදල් වලදී එක්කෙනෙක් එකතු කරලා අනිත් එක්කෙනාට බෙදනවා කියන එක හැම වෙලාවෙම අවිශ්වාස සහගතයි. හිත ඇතුලේ කහටක් හැදෙන විගණනය, ජගත් කිව්වා වගේ විගණනය පෙනෙන්නේ නැති වෙනකොට, ඒක පාරදුෂ්භාවයේ නැති වෙනකොට අපිට හිතෙනවා මේක වැරදි කියලා. ඒක නිසා මේකට රජයක් මැදිහත් විය යුතු අවස්ථාවක් ඉන්නේ. ලංකාවට අදාළ ලංකාවේ නීතිය හරිගස්ස ගන්න ඕනේ. ඉතින් ඒ ලංකාවේ නීතියට අනුව තමයි ඉදිරියට වැදෙන්නේ. අන්තර්ජාතිකව කටයුතු කරන්නේ කොහොමද කියන එකත් ලංකාවේ නීතිය අනුව වැඩ කරන්න පුළුවන් වේවි කියලා තමයි හිතෙන්නේ. විශේෂයෙන්ම මේ පරණ ගීත, ගොඩාක් පැරණි ගීත අපි දන්නේම ගායකයා විතරයි. ඒ ගායකයාටම අයිති ගීත තමයි මේ කතා බහ ඉදිරියට ගෙන යන්න අපි මේ ගීතයත් අහලා ඉඳිමු. මේ ගීතය පිළිබඳවත් කතාවක් තියෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයට පස්සේ අපි ඩීඩක් ලැබුණොත් මේ ගැන කතා කරමු.

0: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදුකුල සූර්ය ඔස්ට්‍රේලියාවේ කෝලේජ් වෙන් පක්ෂයේ බලයට පැමිණි හොත් පළමු වසරේ net overseas migration සංඛ්‍යාව ලක්ෂයක් දක්වා පමණ අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා මෙම නව සංක්‍රමණ ප්‍රතිපත්තිය අද නිරවශ්වෙන් එළිදැක්වීමට නියමිත අතර විදේශීය සිසුන් සහ తాවකාලික වීසා හිමියන් සම්බන්ධයෙන් දැඩි නීති කිහිපයක් යෝජනා කිරීමටත් සූදානම් වන බව සඳහන්. විශේෂයෙන් වීසා හොපින් වීසා කාලය ඉක්මවා රට තුන රැඳී සිටීම සහ ඩිපෙන්ඩන්ට්ස්ලා ලෙස පවුලේ සමාජිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව සීමා පැනවිය හැකි බවයි වාර්තා වන්නේ. ඒ සමගම වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ නීති විරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් රටින් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ගොවිපල ප්‍රාදේශීය කර්මාන්ත සහ සේවා අංශවල ශ්‍රම හිගේ හේතුවෙන් වර්කින් හොලිඩේ මාකර්ස් වැනි කණ්ඩායම් සම්බන්ධයෙන් වෙනම ප්‍රවේශයක් ගැනීමට කොලේෂන් පක්ෂය සැලසුම් කරමින් සිටිනවා. ෂැඩෝ හෝම ෆයාස් මිනිස්ටර් ජෝන් ඩුනියම් පවසන්නේ ඔස්ට්‍රලියාවට පැමිණ පුද්ගලයන් තම වීසා කොන්දේසි පිළිපැදිය යුතු අතර වීසා කාලය අවසන් වූ පසු රටින් පිටවීම අනිවාර්ය විය යුතු බවයි. මෙම යෝජනා සියල්ල ඇතුළත් සම්පූර්ණ කොලේෂන් මයිග්‍රේෂන් පොලිසිය එකද ඔක්තෝබර් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව ස්ටුඩන්ට් වීසා නීති කිහිපයක් ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක කර තිබෙනවා. යනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරු වීමට බලාපොරොත්තු වන සිසුන්ට ඇතැම් අවස්ථාවල ස්ටුඩන්ට් වීසා එකක් සඳහා අයදුම් කිරීමට සිදුවන අතර ඒ සඳහා අමතර ගාස්තු දැරීමටත් සිදුවනවා. මේ වෙනස විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ස්ටුඩන්ට් වීසා හිමියන් තමන්ගේ පාඨමාලාව හෝ අධ්‍යාපන ආයතනය වෙනස් කිරීමට බලාපොරොත්තු වන අවස්ථාවලදී වැදගත් වන බව SBS වාර්තා කරන්නේ. නව නීති යටතේ ඇතැම් තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ටුඩන්ට් වීසා එකකට මාරවීමට තිබූ අවස්ථාවද සීමා කර තිබෙනවා. එමෙන්ම ස්ටුඩන්ට් වීසා හිමියන්ට තම පවුලේ සමාජිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද නව සීමා හඳුන්වා දී තිබෙන අතර PhD සිසුන් සඳහා ඇතැම් ශිෂ්‍යත්ව ලාභීන් ඇතුළු පිරිසකට ව්‍යර්ථික ලබා දී තිබෙනවා. 2027 ජූලි පළමුවනදා සිට වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරු වීමට බලාපොරොත්තු වන සිසුන්ට නව ස්ටුඩන්ට් වීසා එකක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තවත් වැදගත් වෙනසක් බවයි සඳහන් වන්නේ. ඔස්ට්‍රේලියා රාජ්‍යය පවසන්නේ මෙම වෙනස්කම් හරහා ස්ටුඩන්ට් වීසා ක්‍රමයේ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සහ අධ්‍යාපනය සඳහා සැබෑ ලෙස පැමිණෙන සිසුන් වෙනුවෙන් වීසා ක්‍රමය භාවිත කිරීම සහතික කිරීමේ අරමුණ කරන බවයි. මෙල්බන් ගුවන්තුටුපලේ මගින් රැගෙන යාම සඳහා මගින් බැස්වීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 වනදා සිට විශාල වෙනසකට ලක් කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන්තුටුපලේ පැරණි පිටත්වීමේ මාර්ගයේ වියර් රාත්‍රී 9 සිට වාහන සඳහා වසාදම ඇති බවයි ගුවන්තුටුපල බලධාරීන් සඳහන් කරන්නේ. ඒ අනුව කොන්ටාස් වර්ජින් ඔස්ට්‍රේලියා සහ ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිත කරන මගින් රැගෙන යාම සහ බැස්වීම සඳහා අද සිට නව T123 ප්‍රවාහන මධ්‍යස්ථානය භාවිත කිරීමට සිදුවනවා. මගින් බැස්වීම නව මධ්‍යස්ථානයේ තුන්වන මහලේ සිදු කළ යුතු අතර මගින් රැගෙන යාම සඳහා දෙවන මහලේ පිටුපස ප්‍රදේශයේ භාවිත කළ යුතුයි. නව ස්ථානයට පැමිණීම සඳහා චොලමැරින් ෆ්‍රීවේ මාර්ගය එක්සිට් 19 නරම්වේ හරහා ගමන් කළ යුතු අතර පැරණි ටර්මිනල් ඩ්‍රයිව් මාර්ගයේ නව මගී ප්‍රදේශය වෙත ලඟාවීමට නොහැකි බවයි බලධාරීන් දැනුම් දෙන්නේ. නව මාර්ග බැස්වීම් ප්‍රදේශයේ වාහන 74කට පමණ ඉඩ ලබා දී ඇති අතර මගින් රැගෙන යාමේ ප්‍රදේශයේ වාහන 115කට පමණ ඉඩ ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ටර්මිනල් 4 භාවිත කරන ජෙට් ස්ටාර් සහ රෙක්ස් ගුවන් ගමන් සඳහා දැනට පවතින මගී රැගෙන යාමේ සහ බැස්වීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර නැහැ. යනුව අද සිට මෙල්බන් ගුවන් තුටුපලට මගින් රැගෙන යන හෝ මගින් බැස්වීමට යන රියදුරන් නව මාර්ග සලකුණු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ගමන ආරම්භ කිරීමට පෙර නව මාර්ගය හඳුනා ගන්නා ලෙසත් ගුවන් තුටුපල බලධාරීන් දැනුම් දී තිබෙනවා. ෆ්ලයිට් වල් ගුවන් යානක නියමයකු මගින් 174 දෙනෙකු රැගත් ගුවන් යානයේ ඉස්රාලිය බෙන් ගවරින් ගුවන් තුරුපල කඩා වැටීමට සැලසුම් කර තිබු බව ඉස්රායල් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තා අනුව ඕමානි ජාතික හමන් අල් හමානි ගුවන් යානය සාමාන්‍ය පරිදි ඉස්රාලිය දෙසට ගෙන ගොස් අවසනයේ ගුවන් තුරුපලට කඩා වැටීමට අදහස් කර තිබු බව විමර්ශකයන්ට හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ. ඔහු ජෝදාන් ගුවන් සීමාවට ස්පැමින්න තුරු බලා සිට තම ප්‍රධාන නියමුවට පිහෙන් පහර දී ඇති බවත් ඊස්ට්‍රවර ලගාවීමට නොහැකි වුණොත් ජෝඩන් හි ඇමරිකානු හමුදා කඳවරකට යානය කඩා වැටීමට සැලසුම් කර තිබු බවත් වාර්තා වනවා. නම සිද්ධිය අතරතුර කැප්ටන් ස්මිත් මැන්චර් ප්‍රතිරෝධය දැක්වූ අතර මගින් කිහිප දෙනෙකුගෙන් සහයත් සමග සැරසුම අසාර්ථක වී තිබෙනවා. ගුවන් යානයේ තප්පර 30කටත් අඩු කාලයකදී අඩි 14000කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අවසානයේ යානයේ සිටි රිසර්ව් පයිලට් කෙනෙකු පාලනය කරගෙන සෞදි අරාබියාවේ තබුක් ගුවන් තුරුපලට යානය ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා. මෙම නියමුව 2015 සිට 2017 දක්වා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇති අතර ඔහුට 2014 ස්ටුඩන්ට් වීසා එකක් නිකුත් කර තිබූ බවද සඳහන් වනවා. ඔහුගේ වීසා එක 2019 අවලංග කර තිබුණේ කැරක්ටර් ග්‍රවුන්ඩ්ස් මත නොව පාඨමාලාවක ලියාපදිංචි වී නොසිටීම නිසා බවත් වාර්තා වී තිබෙනවා. දැනට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ වික්ටෝරියානු පොලිසිය එක්ව ඔහුගේ ඔස්ට්‍රේලියානු සම්බන්ධතා සහ ඔහු ඔස්ට්‍රේලියාවේ සිටියේදී රැඩිකල් කරන වී තිබේද යන්නත් විමර්ශනය කරමින් සිටිනවා. ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපළේ වෙන්දේසිය අලවිය තදින් පහළ යමින් තිබූ අතර පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසිය අලවිය අනුපාතය 48.2% දක්වා පහළ ගොස් වී තිබෙනවා. එය 2025 එම කාලයේ වාර්තා වූ 67.4%ට වඩා සැලකිය යුතු පහළාගයක්. මේ වසරේ දෙවැනි අඩුම වෙන්දේසිය අලවිය අනුපාතය වන අතර ඉහළ පොලි අනුපාතය හේතුවෙන් නිවාස ගැනම්කරුවන්ගේ ණය ගැනීමේ හැකියාව අඩුවීම සහ ආත්ම විශ්වාසය පහළ යාම එයට ප්‍රධාන හේතුවක් ලෙසයි සැලකෙන්නේ. බ්‍රිස්බේන්හි වෙන්දේසිවලත් විකිණී ඇත්තේ 125.6% පමණ වන අතර ඇඩිලේඩ්හි 41.5% සහ කැන්බරාහි 41.7% ලෙස වාර්තා වී තිබෙනවා. මෙල්බන් සහ සිඩ්නි දෙකම 50%ට වැඩි අනුපාතයක් වාර්තා කළත් ඒ මට්ටමත් තවදුරටත් නිවාස මිල 15.6% තත්ත්වයක පෙන්වන බවයි කොටලිටි සඳහන් කරන්නේ. වසන්ත සමය නිවාස වෙන්දේසිය අලවියට 2025 සාපේක්ෂව 31% අඩු වී අතර රිසර්ව් බැංක එක පසුගියදා පැවති හමුවේදී කෑෂ් රේට් එක 4.6 දක්වා ඉහළ දැමීමෙන් මිල ගණන් ණය ගැනීමේ හැකියාව තවත් සීමා වී තිබෙනවා. රේවයිට් පවසන්නේ වෙළඳපළේ නිවාස මිල ගණන් සිට නමුත් අලෙවිකරුවන් ඉල්ලන මිල සහ මිලදී ගණන් ගෙවීමට සූදානම් මිල අතර පරතරය වැඩි වී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිතා වන මැකේරුඩි බැංකෙහි DFT පේමන්ට් ප්ලාට්ෆෝම් එක ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් මගින් රෙන්ට් ගෙවීම නවතා තිබෙනවා. මේ වෙනස පැමිණ ඇත්තේ ව්‍යාපාරවලට බැංක් කාඩ් සර්චාර්ජ් ගාස්තු පාරිභෝගිකයන් වෙත මාරු කිරීම සීමා කරන නව නීති ක්‍රියාත්මක වීමෙන් පසුවයි. DEFT හරහා මාසයකට කුලී ගෙවීම් මිලියන 1.2% පමණ සිදුවන අතර රියල් ස්ටේට් ඒජන්ට් 1200ක් පමණ මෙම ප්ලට්ෆෝම් එක භාවිතා කරනවා. මැකියුරි බැංක් පවසන්නේ DEFT හරහා සිදුවන රෙන්ට් පේමන්ට්ස් වලින් 2%ට අඩු ප්‍රමාණයක් පමණ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්ස් භාවිතා කරන සිදු කරන බවයි. කෙසේ වෙතත් පේඩේ එක එනතුරු ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර රෙන්ට් ගෙවන කුලී නිවසියන්ට මෙම වෙනස නිසා ගෙවීම් පසුබෑමේ අවධානමක් ඇති විය හැකි බව ප්‍රොපර්ටි එක්ස්පර්ට්ස් අනතුරු අඟවනවා. DFT පවසන්නේ BPay, Direct Debit සහ PayID වැනි වෙනත් ගෙවීම් ක්‍රම තවදුරටත් භාවිත කළ හැකි අතර ඒවා අතර කිහිපයක් ගාස්තු රහිත බවයි. එබැවින් DFT හරහා රෙන්ට් ගෙවන කුලී නිවසියන් තමන් භාවිත කරන පේමන්ට් මෙතඩ් එක දැන්ම පරීක්ෂා කර අවශ්‍ය නම් වෙනත් ක්‍රමයකට මාර්වීම වැදගත් බව උපදෙස් ලබා දී තිබෙනවා. මෙල්බන්හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුල දෙවන ෆයර් බෝම්බින් සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළම තුනට පමණ කේලහි පැට්‍රික් ඩ්‍රයිව් ප්‍රදේශයේ නිවසක ඩ්‍රයිවේ එකේ නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා ඇති අතර එම රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වික්ටෝරියා පොලිසිය පවසන්නේ සැකකරුවන් හදිසි සේවා ස්ථානයට පැමිණීමට පෙර පලා ගොස් ඇති බවයි. මෝටර් රථය තුළ කිසිවෙකු නොසිටි අතර අවට නිවාසවලට හානි සිදු වී නැහැ. මෙම සිද්ධිය සිද්ධ වී තිබෙන්නේ ඊට පෙර දිනේ ටෙලර්ස් හිල් හි නිවසක් ඉදිරිපිට තිබූ මෝටර් රථ දෙකකට ගිනි තැබීම සිද්ධියෙන් පැය 24කටත් අඩු කාලයකදී. එම ටෙලර් හිල් ප්‍රදේශයේ තරුණයෙකු ගිනිගෙන බරපතල තුවාල ලබා තිබෙන අතර රෝයල් චිල්ඩ්‍රන්ස් හොස්පිටල් වෙත ගෙන ගොස් ඇති අතර ඔහු තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා. පොලිසිය පවසන්නේ එම සිද්ධිය භාවිත කළ බවට සැක කරන හොපර්ස් ක්‍රොසින් ප්‍රදේශයෙන් සොරකම් කළ මෝටර් රථයක්ද ගිනිගෙන විනාශ වී ඇති බවයි. මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර තොරතුරු හා වීඩියෝ දර්ශන ඇති අයගෙන් පොලිසිය සහාය ඉල්ලා තිබෙනවා. 2020 ඔස්ට්‍රේලියන් නැෂනල්ස් පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස්ට විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1 බ්‍රහස්පතින්දා පැවති පිරිමි මීටර් 50 පසුපස පිනීම් ඉසව්වේදී ඔහු එකම දිනයේදී දෙවරක් ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීම විශේෂත්වයක්. මූලික වටේදී තත්පර 24.45 කාලයක් වාර්තා කළ අකලංක තමන්ව වසර දෙකකට පෙර පිහිටුවා තිබූ තත්පර 24.52 වාර්තාව බිඳ හෙළුවා. එදිනම අවසන් තරගයේ තත්පර 24.35ක් වාර්තා කරමින් එම ජාතික වාර්තාව නැවතත් අලුත් කිරීමට ඔහු සමත් වුණා. ඊළඟ දිනේ වූ ඔක්තෝබර් 2 වෙනිදා සිකුරාදා මීටර 100 ඉන්ඩිවිජුවල් මෙඩල්ඩි ඉසව් තත්පර 55.5කින් අවසන් කළ අකලංක පෙර පැවති තත්පර 55.79ක ශ්‍රී ලංකා ජාතික වාර්තාවද බිඳ දැමුවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පිහිනුම් ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර මට්ටමේ තරගකරුවන් රසක් සහභාගී වූ මෙම තරගාවලියේදී අකලංක දැක්වු දක්ෂතා ශ්‍රී ලංකාවට විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකී හැකියි. මෙල්බර්න් නුවර පදිංචිව පුහුණුව ලබන අකලංක පීරිස් ජාත්‍යන්තර තරග බිමේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛ පිහිනුම් ක්‍රීඩකයෙක්. ඒ පුතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමාවනවා. හමු වෙමු ලබන අගහරු අදත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය. ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර.
2: මේ වෙලාවේ අප සමග ලංකාවේ සිට සම්බන්ධ වෙනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා. ලක්මිහිර අසන්නන් වෙනුවෙන් අපි ඔහුව ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් පුබුදු. පුබුදු, ඔබට අපිව ඇහෙනවද? පුබුදු, ඔබට අපව ඇහෙනවද? යම් කිසි තාක්ෂණ දෝෂයක් තිබෙන බවයි පෙනී යන්නේ. අපි ඉක්මනටම පුබුදුව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපි යමු, අපි ගීතයකට ගිහිල්ලා පුබුදුව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. තාක්ෂණ දෝෂය මග හැරෙනවා.

0: මම හිතන්නේ අපිට පුබුදුව සම්බන්ධ කරගන්න පුළුවන් කියලා මේ වෙලාවේදී පුබුදුව ඔබට අපිව ඇහෙනවද පුබුදු මම හිතන්නේ ඔබ අපිට ඇහෙන්නේ නැහැ පුබුදු ඔබට අපිව ඇහෙනවද පුබුදු
1: හෙලෝ
0: ආ පුබුදු ඇහෙනව නේද ඔබ ඔබට අපි ඇහෙනව නේද පුබුදු හලෝ පුබුදු ඔබට අපි ඇහෙනවද අපි තාක්ෂණ දෝෂයක් මැද තමයි මේ සාකච්ඡාව කරගෙන යන්න හදන්නේ මම අපි නැවතත් වැඩසටහන ආරම්භ කරන්න උත්සාහ කරන්නේ අප සමග මේ වෙලාවේ සම්බන්ධ වෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යයන ලේකම් පුබුදු ජයගොඩ මහතා ලක්මිහිර අසන්නන් වෙනුවෙන් අපි ඔබව ආදරයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා අයිබෝන් පුබුදු පුබුදු මං හිතන්නේ ඔබට ඇහෙනවා කියලා අයිබෝන් පුබුදු ඔව් පුබුදු අපි අඩසටහන පටන් ගමු පොඩි තාක්ෂණ දෝෂයක් තියෙනවා ඒක අපිට ටිකක් මගහරවා ගන්න අමාරුයි නමුත් ඔබගේ කටහඬ අපේ අසන්නන්ට මේ විදියට හරි ඇහෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම අනුරු කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජය අවුරුදු පත් වෙලා අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා මේ අවුරුදු දෙකක කාලය තුල බංකොලොත්තු තිබූ හැමදාමත්ම අයවැය හිඟයක් තිබූ රටක් ධන අයවැයක් ඉදිරිපත් කරන්නට සමත් වෙලා තියෙනවා ඇමරිකා ඉරාන යුද්ධය හමුවේ සියලුම ආනයන බඩු මිල ඉහළ යන අවස්ථාවක දිත්තා සුලිකුණාටුව රටේ අඩිතල පාසුකම් විනාශ වෙලා ගියපු අවස්ථාවක දේශීය මුදල් භාවිතා කරමින් අධිවේගී මාර්ග දුම්රිය මාර්ග ඉදි කරන්නට සමත් වෙලා තියෙනවා මේ අවස්ථාවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය හා ජනාරගල සංවිධානය විරෝධයක් පවත්වනවා. ඇයි මේ විරෝධය පවත්වන්නේ?
1: ඇත්තටම ඔබ අර ගත්ත ප්‍රවේශය මම හිතන්නේ වැදගත්. ඒ කියන්නේ ආර්ථිකයේ මොකද්ද ආර්ථිකයේ ස්ථාවරත්වය හරි වර්ධනය හරි මනින නිර්ණායක කිව්වට පස්සේ IMF එක වගේ ඒවා කියන්නේ ප්‍රාථමික අතිරික්තය ජංගම ගිනුම ඒ වගේන් තමයි මේ ආර්ථිකයේ මනින්නේ උද්ධමනය වගේ වගේන් තමයි මනින්නේ ඒ ඉලක්කම් ගත්තත් අර කියපු දැනට ආණ්ඩුව කියලා තියෙන කරුණු නිවැරදිම නෑ නිදසුනක් ඉදිරිය ගත්තොත් ප්‍රාථමික අතිරික්ත ධන කියන එකෙන් අදහස් වෙන්නේ ණය පොලිවාරික ගෙවීම හැරුණු විට ඉතුරු වියදම් ආදායමට වඩා අඩුවෙන් තියෙන අතිරික්තයක් තියෙනවා ගන්න නමුත් ණය පොලිවාරික ගෙව්වට පස්සේ බරපතල අයවැය හිඟයක් තියෙනවා ඒක මේ අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි ඇත්තටම ආර්ථික අර්බුදයක් කියලා අපි කියපු 2022 2023 ඒ වගේ අවුරුදුවල පවා ප්‍රාථමික අතිරික්තය ධන වෙලා තිබුණා. නමුත් ඊට වඩා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රටේ ජනතාවගේ මට්ටම මොකක්ද කියන එක. දැන් මෑත කාලේ ඇවිල්ලා තියෙන සියලු සංඛ්‍යා දත්තවලින් ජනතාවගේ ජීවන මට්ටම් බරපතල විදිහේ කඩාවැටීමකට ලක් වෙනවා. උදාහරණයක් විදිහට ලෝක බැංකුව නිකුත් කරපු 2026 වසරේ ලංකාව පිළිබඳ නිකුත් කරපු වාර්තාවට අනුව ලංකාවේ සමස්ත ජනගහනයේ 65.4% ඉන්නේ ඩොලර් 3.80 දරිද්‍රතා මට්ටමේ දෛනික ආදායම ඩොලර් 3.80 ඒ මට්ටමින් පල්ලෙහා. ඒකෙන් පහළ තමයි ඉන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව ජනගහණයෙන් 3%ක් පමණ ඉතාම බරපතල ආහාර සුරක්ෂිතතා අර්බුදයක ඉන්න ඒ අයට දවසේ වේල් 3 ප්‍රමාණවත් පරිදි කන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම නෑතකදීමත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්නනවා අවුරුදු 5 වඩා අඩු කුඩා දරුවන්ගේ මන්ද පෝෂණ ප්‍රතිශතය 21% දක්වා ඉහළ නැගලා තියෙනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 5ට වඩා අඩු පුංචි දරුවෝ හැම 5 දෙනෙක්ගෙම එකෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ අතර දැන් පහුගිය දවස්වල IMF එකේ ආසියා ශාන්තිකර කලාප දෙපාර්තමේන්තු ප්‍රධානියා ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් ඔහු කිව්වා ආසියාවේ උගත් තරුණ විරකියාව කියන්නේ ඩිප්ලෝමා එකක් උසස් ඩිප්ලෝමා එකක් හෝ උපාධියක් සහිත තරුණයන් අතර විරකියාව වැඩිම රට ලංකාව උගත් තරුණයන්ගෙන් 43%ක් විරකියාවෙන් පෙළෙනවා. දැන් ලෝක කම්කරු සංවිධානය කියන රස්සා කරන අයත් ඉන්නේ ප්‍රශ්නෙක. රටවල් 120කින් ලංකා 130කින් ලංකාවේ ඉන්නේ 120 වෙනි තැන අර මේ පර්චේසින් පවර් පැරිටි කියන එක. කියන්නේ අර අපි සාමාන්‍යයෙන් මිලදී ගැනීමේ හැකියාවත් එක්ක වැටුපයාගේ බලද්දී අවම මූර්ත වැටුප තියෙන රටවල් අතර ලංකාවට වඩා අඩු මූර්ත වැටුප සහිත රටවල් 10යි ලෝකෙ තියෙන්නේ. ලංකාව පල්ලෙහාම. එතකොට මේ මේ මේ තත්ත්වය විසින් අපිට පෙන්නනවා හැම ක්ෂේත්‍රයකම ජනතාවගේ ජීවිත බරපතල අර්බුදයක් වෙලා තියෙනවා කියලා ප්‍රශ්න තියෙන්නේ. ඒක දේශපාලන තලයේ නෑ. දේශපාලන සාකච්ඡාවට ඒක එන්නේ නැහැ. ජනතාව මේ මුණ දෙලි ඉන්න ප්‍රශ්නේ උද්දමනේ දවසින් දවස වැඩි වෙනවා. ඒ ඒ ප්‍රශ්නය දැන් සැප්තැම්බර් මාසයේ උද්දමනේ 108ක්, අගෝස්තු මාසයේ උද්දමනේ 108ක්. එතකොට මේක බරපතල තත්ත්වයක්. නමුත් ඒක දේශපාලන තලයේ නෑ. දේශපාලනයේ විපක්ෂය ගත්තොත් අපේ සම්ප්‍රදායික විපක්ෂය පාර්ලිමේන්තු විපක්ෂය. ඒගොල්ලෝ තමන්ට එන ප්‍රශ්න. ඒ කියන්නේ තමන්ගේ නායකයන් අත්තරැංගුවට ගැනීම, සිරබාරයට ගැනීම, ඒ වගේ දේවල් තමයි ප්‍රශ්නේ ලෙස දකින්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ අර්ථකථනය කරන ප්‍රශ්නට වඩා එහා ගිය ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තේ තියෙනවා. ඉතින් අපි හිතුවා ජනතාවගේ විපක්ෂයේ විදිහට අපිට වගකීමක් තියෙනවා කියලා. ජනතාව මේ මුණ දෙලා ඉන්න ප්‍රශ්නය බදුබරෙන් පීඩාවටපත් වෙලා ජීවන වියදම වැඩි වෙලා දිනෙන් දින වැඩි වෙන උද්දමනේ ඉස්සරහා දරුවන්ට කන්න දී ගන්න බැරුව මේ වැටිලා ඉන්න තත්ත්වය ජනගහනයෙන් 3-2ක්නේ ලෝක බැංකුව කියන දේ. ජනගහනයෙන් 3-2ක් මේ වැටිලා ඉන්න තත්ත්වය සම්බන්ධ දේශපාලන සටන් පාඨය උඩට උස්සන්න ඕනේ. මේ ජනතාවගේ ප්‍රශ්නේ දේශපාලන වේදිකාවට ගේන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අපි ඔක්තෝබර් 3 වෙනිදා උද්ඝෝෂණයක් සංවිධානය කළේ.
0: දැන් ඔබ කියන විදිහට ලංකාව රජය කෙසේ කිව්වත් ලංකාවේ ආර්ථිකය හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. ඒ නිසාම තමයි මේ ආර්ථික ගැටලුව ඇති වෙලා තියෙන්නේ, උද්දමනය වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔබ රජයට යෝජනා කරන විකල්පය කුමක්ද?
1: අපි විකල්ප කීපයක් යෝජනා කරනවා. පළවෙනි එක තමයි දැන්ට අපි 2027 අයවැය මේ නොවැම්බර් එන්න නියමිතයි. එතකොට ඒකට අදාළව දැන්ට නිකුත් කරලා තියෙන මූලික සංඛ්‍යා දත්ත වලට අනුව අපේ රජයේ ආදායමෙන් භාගයක් පමණ, ඒ කියන්නේ 49%ක් වෙන් කරලා තියෙන ණය පුලි කිරීම සඳහා. ඒකට හේතුව තමයි අපි ආර්ථික අර්බුදයට මුහුණ දුන්න වෙලාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඇති කරගත්ත වැඩසටහන. ඒක ලංකාවට ඉතාම අවශ්‍යදායක වැඩසටහනක්. ඒක අපි නෙමෙයි කියන්නේ, එක්සත් ජාතික මානවහිමිකම් කවුන්සිලයක් කිව්වා. රනිල් වික්‍රමසිංහ ඇති කරගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන කියන්නේ ලෝකයේ අඩුම ණය කප්පාදුව ලැබිච්ච රට බවට ලංකාව පත් වෙච්ච වැඩසටහන. මේ ලංකාවේ ජනතාවට අවශ්‍යදායකයි. මේ ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලම අපි දිගින් දිගටම කියනවා විකල්ප ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලකට යන්න, ජනතාව යම් විදිහකට ණය බරෙන් නිදහස් කරගන්න බලන්න කියලා. නමුත් ඒක අපේ පළවෙනි යෝජනාවට. ඒකට මේ වෙනකල් පියවරක් කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි අරගලේ යෝජනාවක් විදිහට තිබුණා. මේ ඒ කියන්නේ හොරු අල්ලන එක විතරක් නෙමෙයි, හොරකම් කළ මහජන ධනය නැවත පොදු අරමුදල් වලට එකතු කරන්න කියලා. ඉතින් ඒකට අදාළ නීති සංශෝධන ප්‍රමාණයක් තියෙනවා කරන්න ඕනේ. නමුත් ආණ්ඩුව දැන් 22 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනයේ ත්‍ස්ත 50ක් වගේවට මැදිහත් වෙනවා මිසක ඒ දේවල් සඳහා, ඒ නීතිමය සංශෝධන සඳහා මැදිහත් වෙලා නැහැ. ඊළඟ ප්‍රශ්නය ඔබ කියපේ. ඒ කියන්නේ ණය ගන්නේ නැතුව රුපියල් වලින්ම අධිවේගී මාර්ග හදනවා වගේ කිව්වම මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් ලැබෙන බදු මුදල් කොහොමද මේ වියදම් කරන්නේ කියන ප්‍රමුඛතා. ඒකට අපේ යෝජනාව තියෙන්නේ දැන් මේ වෙලාවේ ජනතාවට සහනයක් දීම සඳහා, ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් සමාජයේ පහළම ස්තරවල ජීවන මට්ටම් දරුවෝ ඒ අයගේ පෝෂණය ගැන හිතලා අයවැයේ වියදම් ප්‍රමුඛතා සකස් කරන්න කියලා. අයවැය වියදම් ප්‍රමුඛතාවය මැදපන්තියේ සංවර්ධනය ගැන තියෙන ෆැන්ටසියට හැදුවොත්, මොකද අධිවේගී මාර්ග කියන්නේ දැන් කර්මාන්තශාලාවක් හැදුවා වගේ නෙමෙයිනේ. අධිවේගී මාර්ග හදනවා කියන්නේ ලංකාවේ නිෂ්පාදනයේ හරි සේවාවන් වල හරි දියුණුවක් නැවත මුදල් ලිපිය හැකි විදේශ විනිමය උපයන එකක් නෙමෙයි. රටේ ආහාර සුරක්ෂිතතාවය හරි බලශක්ති මේ ස්වෛරීත්වයට හරි වාසියක් වෙන එකකුත් නෙමෙයි. ඒක ඒක ඇවිල්ලා අර මැදපන්තියට තියෙන මේ ෆැන්ටසි වගේ වනේ. සංවර්ධනය කිව්වම ලොකු පාරවල් හදලා ගොඩනැගිලි හදලා යන එක. ඒක වෙනුවට ඒ සිහිනයේ සතපවනවා වෙනුවට ඇත්තම නිෂ්පාදනයේ කොහොමද දියුණු කරන්නේ, ආහාර සුරක්ෂිතතාවය හදන්නේ කොහොමද, බලශක්ති ස්වෛරීත්වය හදන්නේ කොහොමද, ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ නංවන්නේ කොහොමද කියන එකට අයවැයේ වියදම් ප්‍රමුඛතාව ගොඩනගන්නේ. ඒ අයවැයේ ආදායම් පැත්තේ අපේ යෝජනාව තියෙන්නේ දැනට ආසියා පැසිෆික් කලාපයේ පොදු වගේට වඩා 20%ක නරක මට්ටමක ලංකාව ඉන්නේ ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතෙ. ඒ කියන්නේ ජනතාවගේ භාණ්ඩ හා සේවාවලින් අය කරන බදු සමස්ත බදු ආදායමේ 73%ක් 77ක් 123යි තියෙන්නේ මේ ආදායම් මත බද්ද. එතකොට ඒ ආදායම් මත බද්දෙත් වැඩිම කොටස එන්නේ සමාගම් වල පිරිවැටුම සහ ලාභය මත බද්ද නෙමෙයි, වැටුප් ශ්‍රමිකයාගේ වැටුප මත බද්ද. දැන් මේ වෙනකොටත් වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රොෆෙෂනල්ස්ලා වෘත්තිකයෝ සටන් කරමින් ඉන්නවා මේ පේයි ටැක්ස් එක දරන්න බෑ කියලා. මොකද මේකේ අර මේ පේ ඇස් යූ earn කියලා කියන tax එක මේ ඒක pay as you earn නෙමෙයි pay all you earn කියන මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ගත්තොත් එයාගේ වැටුපෙන් 138ක් එයා බදු විදිහට ගෙවනවා. ඒකට එයාට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේක බුද්ධිගන්ණයකට බලපාලා තියෙනවා. රටේ වෘත්තිකය රට හැරෙමින් තියෙනවා. පහුගිය කාලවක අනු ඇතුලේ අවුරුදු කීප ඇතුලේ වෛද්‍යවරු 2500ක් රට හැරලා ගියා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇතුලේ සේවාවන් නැවත සේවාවන් වල ගුණාත්මක මට්ටම් බිඳවැටෙමින් තියෙනවා. ඒක නිසා අපේ යෝජනාව තියෙන්නේ වහාම මේ ඍජු බදු වක්‍ර බදු අනුපාතිකය වෙනස් කරන්න. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් භාණ්ඩ ආහාර ද්‍රව්‍ය අපි යෝජනා කරලා තියෙන්නේ තෝරාගත් ආහාර ද්‍රව්‍ය සඳහා බදු සහනයක් දෙන්න, වෛද්‍ය උපකරණ සඳහා බදු සහනයක් දෙන්න, සනීප ආරක්ෂක ද්‍රව්‍ය සඳහා බදු සහනයක් දෙන්න, පාසල් උපකරණ සඳහා බදු සහනයක් දෙන්න. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය සඳහා යම් ආකාරයක සහනයක් දෙන්න. එතකොට ඒ සහන පැකේජයෙන් අහිමි වෙන මුදල සොයා ගැනීම සඳහා අපි යෝජනා කරා එකක් සුපර් ගේන් ටැක්ස් එකක්. ඒ කියන්නේ සුපිරිවාසි බද්දක් විශාල වශයෙන් බිලියන් ගණන් ලාභ ලැබල තියෙන සමාගම් වල ලාභයේ යම් ප්‍රතිශතයක් අය කර ගැනීම. මොකද මූල්‍ය විශේෂ මූල්‍ය සමාගම් ගත්තොත් පහුගිය කාලේ දැවැන්ත ලාභ අරන් තියෙනවා බැංකු සහ මූල්‍ය සමාගම්. ඊට පස්සේ අපි වෙල්ත් ටැක්ස් එකක් යෝජනා කරා. ඒ වෙල්ත් ටැක්ස් එක කියලා කියනවා සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් දොරවල් බලලා කාර් එක බලලා ටැක්ස් ගන්න එකක් නෙවෙයි. විශාල දේපල උරුම කරගෙන ඉන්න අය ලොකු අපාර්ට්මන්ට් පද්ධති ඒවා හිමිකරුවන්ගෙන් යම් ටැක්ස් එකක් ගන්න කියලා. ඒ වගේම අර මේ පිරිවැටුම සමාගම් වල පිරිවැටුම මත බද්ද DOI එක හරහා දීලා තියෙනවානේ රුපියල් ට්‍රිලියනකට ආසන්න බදු විරාම. එතකොට මේ බදු විරාම කියන ඒවා සියල්ල නැවත සලකා බලලා, මොකද ඒ වගේ වාසිය සම්පූර්ණ ගණමින් ඉන්න මේ ජාවාරංකාරයෝ ටික ඒවා නැවත සලකා බලන්න. ඒ වැට් බද්ද අය කරගෙන ඒවා රජයට බාර නොදුන්න තව රුපියල් ට්‍රිලියනක් විතර තියෙනවා. ඒක වහාම අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරා. එතකොට මෙන්න මේ පැත්තෙන් අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙන නිසා ඇත්තටම අපි අප්‍රායෝගිකයක් නෙමෙයි කියන්නේ. අපි ඉතාම ප්‍රායෝගිකයක් කියන්නේ. නමුත් ඒක කරද්දී කොයි පන්තිය දෙසද බලන්නේ කියන එක තමයි වැදගත් වෙන. කවුරු දෙසද බලන්නේ? කියන්නේ අපි ධන කුවේරෝ කීප දෙනෙක් සැනසීම පැත්තෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය හදන්නේ නැත්නම් රටේ අර ලෝක බැංකුව කියන තුනෙන් දෙකයි මැද පන්තියක් තරක තැනකදී. දැන් ලංකාවේ ඉතිහාසයේ ක්‍රෙඩිට් කාඩ් වල ණය නොගෙවා හිඟ තියපු ඓතිහාසික අගේ වාර්තා වෙලා තියෙන්නේ ගෙවිච්ච මාස 7. ඒතර මැද පන්තියත් ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි ටික ගෙවා ගන්න බැරි අර්බුදයක ඉන්නේ. එතකොට මේ ඔක්කොමල වැටිච්ච එකක් තියෙනවා. එතකොට මේ වැටුණ එකෙන් ගොඩ ගැනීම සඳහා උපාය මාර්ගයක් සකස් කරන්න මෙවර අයවැය භාවිතා කරන්න කියන එක තමයි අපේ මූලික යෝජනාව විදිහට තියෙන්නේ. ඇත්තම දිත්ත වෙලාවෙත් අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දිත්ත වෙලාවේ නිශ්චිතවම අපේ යෝජනාවක් තිබුණා ජාත්‍යන්තර ආධාර සම්බුලුවක් ඇඳවලා ආධාර ලබා ගැනීම සඳහා මැදිහත් වෙන්න කියලා. ඒක මැදිහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දේශීය වශයෙන් ඒකට ආධාර දෙන අයගේ ආධාර එකතු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බලය සහිත ව්‍යූහයක account එකක් හදන්න කියලා කිව්වා. ඒ වෙනුවට අර ධම්මික පෙරළලාගේ මෙහෙම ඉෂාරණා නැක්කාරල එකතු කරලා කමිටුවක් හැදුවා. ඒ කමිටුව ඒකාබාධාරමුදලට වගේ කියන කමිටුවක් නෙමෙයි. ඊට පස්සේ ඒ කමිටුව හදපු මේ ගිණුම ඒක නීත්‍යානුකූල නැහැ, ඒක නීති විරෝධී. අපි ඉතින් කට කැඩන කල මේක කිව්වා. අවසානයේදී දික්වා සඳහා ආධාර එකතු කරගන්න බැරි වුණා. දැන් වෙලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ, මහනුවර දිස්ත්‍රික්කේ තාමත් මිනිස්සු කූඩාරම්. ඊළඟ සුලිකුණාට වෙනකල් ওই මිනිස්සු කූඩාරම්වල ගෙවල් කැඩිච්ච අයගේ ගෙවල් සකස් කිරීම සඳහා 118%කට විතරයි මේ මෑතකදී BBC එක කරපු අනාවරණයට අනුව 118%කට විතරයි අලුත් ගයක් සඳහා කොටසක් හරි මුදල් හම්බෙලා තියෙන්නේ. ඊතුරු අයට කිසිම දෙයක් හම්බෙලා නැහැ. ඒතර මේක මේ මේ මේ ප්‍රශ්නේ ආවේ මේ එන යෝජනා සියල්ල සැලකිල්ලට අරගෙන ඒ වගේම කළ හැකි ප්‍රායෝගික සහ එකඟ විය හැකි යෝජනා ක්‍රියාත්මක කරන ස්ථාවරයකට යන්නේ නැතුව මේ අපි ඔක්කොම දන්නවා, අපිට තේරෙනවා කාගවත් යෝජනා අපිට ඕනේ නැහැ, අපි මේවා දන්නවා කියලා ඒ යන ඒ පාර තියෙනනේ, පාර විසින් මේ බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතර ආණ්ඩුවට තමන්ගෙම වෙච්ච ආර්ථික උපාය මාර්ගයක්, තමන්ගෙම වෙච්ච ආර්ථික දැක්මක් නැතුව හැම ක්ෂේත්‍රයකම රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙල ලෙසම ක්‍රියාත්මක කරන්න යාම විසින් මේ අර්බුදය තීව්‍ර වෙලා තියෙනවා. මොකද රනිල් උගුල කටවලගේ ඒ උගුල අස්සින්දගෙන මේක බේරන්න බෑ.
0: ඔව් පොදු ඔබ සඳහන් කරා මේ විරුද්ධ පක්ෂය ගැනත් ඒ වගේම මේ පුනරුද රජය පොරොන්දු වෙච්ච පරිදි විපක්ෂයේ විපක්ෂයේම නෙමෙයි පහුගිය කාලය තුල රට පාලනය කරපු දේශපාලඥයන්ගේ විවිධ අක්‍රමිකතා දූෂණ පිළිබඳව සොයා බැලීම් කරනවා අත්අඩංගුවට ගැනීම කරනවා ඒ වගේම අල්ලස් සහ දූෂණ කොමිසම මගිනුත් මේ කටයුතු කරලා ඔවුන්ගේ දේපළ රාජසන්තක කරගෙන යන බවක් පේන්න තියෙනවා දැන් ඔබ කියනවා හැබැයි මේ කටයුත්ත හරියටම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ එකම විපක්ෂයත් යම් යම් අවස්ථාවලදී විරෝධතාවයන් ඉදිරිපත් කරනවා හැබැයි ඒත් ඒ තැන්වල අපිට පේන්නේ නැහැ පෙරටුගාමි සමාජවාදී පක්ෂය. එතකොට මම ප්‍රශ්න දෙකක් මතු කරනවා. අල්ලස් සහ දූෂණ කොමිසම මගින් කරගෙන යන මේ කටයුතු ගැන ඔබගේ දැක්ම මොකක්ද? ද විපක්ෂය පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සමග ඔබ එකතු වී වැඩ නොකරන්න තියෙන ගැටලුව කුමක්ද?
1: පළවෙනි ප්‍රශ්නේ තමයි අර අල්ලස් දූෂණ සහ හොරකම් සම්බන්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ පනත් සංශෝධන මුකුත් කරන්න නැතුව මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ඔබ කියපු ආකාරයේ දේපළ රාජසන්තක කිරීම කරන්න බෑ ලංකාව නීති. එතකොට ඒක සඳහා අපි දිගටම යෝජනා කරන දූෂණ විරෝධී පනතට ඒක සම්බන්ධ සංශෝධනයක් ගේන්න කියලා අන්තිමට ආණ්ඩුව ගෙනාපු සංශෝධනය මොකද්ද? මේ වංචා දූෂණ සම්බන්ධ ප්‍රසිද්ධියේ කතා කරන අයට දඬුවම් දෙන්න තමයි නීතිය කියන්නේ. දැන් ඒක විසින් තමයි IMF එකේ 7 වෙනි සමාලෝචනයේ අර්බුදයට ලක් වෙලා තියෙන්නේ ඒක නිසා. ඔවුන් කියලා තියෙනවා දූෂණ විරෝධී පනතට ආණ්ඩුව ගෙනාපු මේ සංශෝධනය සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී කක්. දැන් අන්තිමට හොරුන්ට නෙමෙයි දඬුවම් දෙන්නේ හොරු ගැන කතා කරන අයට හිරේ දාන්නයි දඩ ගහන්නයි තමයි මේ ආණ්ඩුව නීති සංශෝධනය කරන්නේ. අපේ යෝජනාව දිගටම තිබෙන දූෂණ විරෝධී පනතට සංශෝධනයක් ගේන්න සමහර හොරකම් ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න බැරි විදිහට කරලා තියෙනවා. නමුත් ඒක නැවත චෙක් කරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ හෙලි උපයාගත් ආකාරයේ හෙලි කළ නොහැකි වත්කම්. උපයාගත් ආකාරයේ හෙලි කළ නොහැකි වත්කම් පවරාගෙන ඉන්න සඳහා වන නීතිය ශක්තිමත් කරන්න. ඒකට ඒකට අදාළ සංශෝධන යෝජනා කරලා තව මුකුත් නොකර නිකන් ෂෝ එකට අත්දැංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඒ නඩු ගැන අපි දැන් පහුගිය කාලේ අපි උදාහරණයක් අනේ ඉක්මසින් අත්දැංගුවට ගත්තා. දැන් අමතක වෙලා තියෙන්නේ නඩුවට වෙච්චදී ඒ නඩුවේ මිනිහා නිදහස් වෙන පැත්තෙන් යන්නේ. එතකොට එයාට අදාළ තව ගොඩක් චෝදනා තියෙනවා. ඒ චෝදනා වලට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. එතකොට යෝෂිත රාජපක්ෂගේ දේශීය ආච්චි නඩුවත් මේ ඒගොල්ලෝ නිදහස් වුණා. එතකොට ඒ නඩු පැවරීම් තියෙන්නේ ඒ වෙලාවට මොනවා හරි ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නයටපත් කරන්න කාවහරි අත්දැංගුවට ගන්න. ඒ ඇරෙන්න දැන් මේ ගෙවිච්ච මුළු කාලෙම කාටවත් දඬුවමක් ලැබුණෙත් නැහැ. නඩුවල ප්‍රගතියක් පේන්නත් නැහැ. ඔය දඬුවම් ලැබලා මොනවා හරි කැරම් බෝඩ් නඩුව වගේ දේවල් වල ඇතුළත ගියේ යහපාලන කාලේ දාපු නඩුව වලට. එතකොට මේක බරපතල අර්බුදයක් විදිහට තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි දේශපාලඥයෝ විතරක් නෙවෙයි මේ වංචා සඳහා නිශ්චිතව දේශපාලඥයෝ සම්බන්ධයි නිලධාරීන් සම්බන්ධයි ලොකු ධනපතියෝ සම්බන්ධයි ලොකු ධන කුවේරෝ සම්බන්ධයි. එතකොට ඒකේ ඔය දෙවෙනි කැටගරි දෙකම ආණ්ඩුව අතහැරලා තියෙනවා. ඒව ගැන මුකුත් නැහැ. ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන්ගේ මේ දූෂණ වලට සම්බන්ධ කට්ටිය අදත් රජයේ ඉහළ තනතුරු වල වාඩි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට මුකුත් වෙලා නැහැ. අපි පැහැදිලිව දන්න අය තමයි. ඊට පස්සේ ලොකු කොම්පැනි අයිතිකාරයෝ ඉන්න මේ දූෂණත් එක්ක ඍජුව සම්බන්ධ ඒ අය සම්බන්ධ අවම වශයෙන් විමර්ශනයක්වත් දියත් වෙලා නැහැ. දේශපාලඥයෝ සම්බන්ධෙනුත් සමහර දේශපාලඥයෝ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන අතර ආණ්ඩුවත් එක්ක දේශපාලන එකඟතාවයට ගිය දේශපාලඥ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳම නිදසුන තමයි මීට අවුරුදු එකහමාරකට විතර කලින් ටිරාන් නලස් අදාළ අමාත්‍යාංශයේ ඇමතිවරයාව සිටියේදී ඊ පාස්පෝර්ට් නිකුත් කිරීමේ ටෙන්ඩර් ගනුදෙනුවේදී විශාල දූෂණයක් කරා කියලා පැමිණිලි කළා අපි මේ අපේ දුමින්ද නාගමෝ සහෝදරය අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසමට. දැන් අවුරුදු එකහමාරකට වැඩි මේ වෙනකල් අඩුම ගානේ අපි ළඟ තියෙන ඩොකියුමන්ට්ස් ටික ඉල්ලන්නවත් ප්‍රකාශයක් ගන්නවත් අපි කැඳෙන්නේ. ඉතින් මේක අවුරුද්දකට විතර කලින් මම අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. සියලු ලිපි ලේඛන අතේස් ඇතිව ඊ වීසා ගන්නවිතුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික වීසා නිකුත් කිරීමේ ගනුදෙනුවේදී විශාල අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා කියලා ඒකට අදාළ සියලු සාධක සහිතව විමර්ශනයක් කළ දඬුවම් දෙන්න ටිරාන් නලස්ට කියලා. ඒතර ඒ සම්බන්ධ මේ වෙනකල් මට ලියුමක් අත්තාගෙන මේ මගේ පැමිණිල්ල සම්බන්ධ. ඊට පස්සේ අපි පක්ෂයේ විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. ටිරාන් නලස් බ්‍රිටිෂ් වර්ජිනියා අයිලන්ඩ්ස් වල කරලා තියෙන ආයෝජනවල මුදල් විශුද්ධිකරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධ වහාම මේ විමර්ශනයක් ආරම්භ කරන්න කියලා ඒ පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. එතකොට අපි මේ මම කිව්වේ අපි ගහපු පැමිණිලි සහ අපි දැනට සක්සුදක්සේ දන්න කරෝ. එතකොට මේකේ මේ සම්දර්ශන ගොඩක් මිසක මේවා සම්බන්ධ විමර්ශන කිරීම එකක් පේන්නේ නැහැ. ඉතින් එතකොට මේක මෙහෙම ඉස්සරහට යන්න බෑ. විපක්ෂ සම්බන්ධ තියෙන ඒගොල්ලන්ට රටේ ජනතාවගේ ප්‍රශ්න වැඩකුත් නැහැ. ඒගොල්ලන්ට මේ ආණ්ඩුව යන ප්‍රතිපත්තිය සම්බන්ධ කිසිම විවේචනයකුත් නැහැ. ඒගොල්ලෝ උද්ඝෝෂණ කැඳවන්නේ ඒගොල්ලන් එන පුංචි පුංචි ප්‍රශ්න වලට. ඒකට ඒගොල්ලන් කියන චූටි චූටි ප්‍රශ්න වලට අපි යන්න ඕනේ නැහැ. උද්ඝෝෂණ වලට අපි මොකට දේවට යන්නේ. ඒවට අපි යන්න ඕනේ නැහැ. ඒකට ප්‍රශ්න තියෙන්නේ මේ විපක්ෂයට මේ ආණ්ඩුව සම්බන්ධ කිසිම ප්‍රතිපත්තිමය විවේචනයක් එල්ල කරගන්න බෑ. මේ ආණ්ඩුවට විපක්ෂය සම්බන්ධ ප්‍රතිපත්තිමය විවේචනයක් එල්ල කරගන්න බෑ. දැන් රටේ දේශපාලනේ විවාදෙ මෙච්චරයි. ආණ්ඩුව කියන විපක්ෂයයට මේගොල්ලෝ හොරු කිය. ඒ කියන්නේ මේගොල්ලෝ ක්‍රියාත්මක කරපු රාජ්‍ය ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, දේශපාලන ප්‍රතිපත්තිය ඒවා ගැන විවේචනයක් නැහැ. ආණ්ඩුව කියන්නේ මේගොල්ලෝ ඒක කලේ හොරගම් කරනවා. ඊට පස්සේ විපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරන විවේචන තමයි මේ පාර ගැන මේ ආණ්ඩුව යන ප්‍රතිපත්තිය ගැන ගොඩක් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කියන එක තමයි මේගොල්ලෝ එල්බෝඩ් මේගොල්ලන්ට පුරුදු නැහැ. මේගොල්ලෝ පළපුරුද්ද නැති අය. එතකොට ඔය විවාදයට අපි හිතන්නේ කියන්නේ ආණ්ඩුව විපක්ෂයට විරුද්ධව කරන ක්‍රියාමාර්ග හරි විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව කරන ක්‍රියාමාර්ගයක් හරි අපිට නෑකමක් නෑ. අපිට ඇත්තට තේරුවන්නේ නැහැ ඒක කියලා. මොකද අපි හිතනවා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්න ආණ්ඩුවට පුරුද්දක් නැති එකේ ප්‍රශ්නයක් හරි කලින් හිටපු කට්ටිය හොරකම් කරපු එකේ හරි ප්‍රශ්නයකට එහා ගිය මේ බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේ රට ගමන් කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. විදේශීය නීමේ ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකයේ දේශපාලනය හැන්ඩල් කරන විදිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයකට අද පාර්ලිමේන්තුවේ දැන් අපි මේ කතා කරන එකට සුළු මොහොතකට කලින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පළක් කෙටුම්පත කියලා පළක් කෙටුම්පතක් ඉදිරිපත් කළා. එතකොට මේක ගැන මම හිතන්නේ පෞගේ දැන් මේක මේ කෙටුම්පත එළිය දැකපු දවසේ ඉඳලා මේ නිල විපක්ෂයේ වචනයක් මේකට කියන්නේ. කියන්නත් බෑ මොකද ඒගොල්ලෝ පීටී එක ගෙනාපු කට්ටියනේ. ඒකට සපෝට් කරපොයනේ. ඒගොල්ලන්ට මොකුත් කියන්න බෑ. සර් ඒගොල්ලෝ ඒක ගැන මොකුත් කියන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන වෙන කතා කියන්නේ. ඊට පස්සේ දැන් ආණ්ඩුවටත් දැන් කලින් ආණ්ඩුව ගැන හොරකම් කියන කතා වෙන්නේ වෙන මොකුත් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ ගේන්න හිටපු පණක් ටික තමයි මේකේ. ඔය PSTA කියන්නේ කලින් රනිල් ATA කියලා ගේන්න උත්සාහ කරා. CTA කියලා 2018 දී CTA කියලා ගේන්න උත්සාහ කළා. 2023 ATA කියලා නමින් ගේන්න උත්සාහ කරලා ජනතා විරෝධී නිසා හකුල ගත්ත පණක තමයි දැන් PSTA කියලා මේ ආණ්ඩුව ගෙනල්ලා. එසම මේ ආණ්ඩුවට ඒ වගේ නැ කියන තියෙන්නේ මේගොල්ලෝ හොරකම් කරා කියලා විතරයි. මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලාවත් කියාගන්න බෑ. ඒකට ඒ විපක්ෂයයට මේ ආණ්ඩුව සම්බන්ධයෙන් මේව මුකුත් කියන්න බෑ. මේ වෙනකල් මම දැක්කේ නැහැ විපක්ෂ කවුරුත් කටක් අරිනවා. මේ ඇවිල්ලා තියෙන මර්ධන 50ක්. ඒක නිසා මේ ඒවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ කියන එක තමයි අපේ අදහස.
0: ඔව් මේ දවස්වල සමාජ මාධ්‍යයේ ඔබලාට හිතවස් බොහෝ දෙනෙක් ප්‍රචලිත කරන මතයක් තමයි විරෝධතාවලට බලපත්‍ර අවශ්‍ය නැහැ. අපි කරන්නේ ජනතාව වෙනුවෙන් දේශපාලනය. ඔබ මේ සහ ඔබේ පක්ෂය මේ අදහස් කරන්නේ ඉදිරියේදී සිවිල් නීති නොතකා කරන විරෝධතාවයන් ගැනද?
1: ඇත්තම එහෙම එකක් නෙමෙයි. මම හිතන්නේ කවදාවත් මේ ලංකාවේ උද්ඝෝෂණ වලට පොලිස් ප්‍රමිට් ගත්තේ නැහැ. පොලිස් ප්‍රමිට් අරගෙන ඒ දෙන තැන කරන උද්ඝෝෂණ නෙමෙයි නේ වෙන ඒකට කියන්නේ වෙන මොකක් හරි නමක්. ඒක උද්ඝෝෂණ නෙමෙයි. ලංකාවේ එහෙම කරලා නැහැ කවදාවත්. ඒකයි අපි ඇහුවේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ කරද්දී ප්‍රමිට් තරම් උද්ඝෝෂණ කරලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා මේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුව ඉස්සරහා අධ්‍යාරක්ෂක කලාපයේ උද්ඝෝෂණයක් කරා. ඒව ප්‍රමිට් තරම් දෙක. ඒවට සවුන් ප්‍රමිට් ගත්තා. පොලිසියෙන් අවසර ගත්තා. දැනුම්ද නැහැ එහෙම කරන්නේ. එතකොට ඒකෙදී ආණ්ඩුව කිව්වේ මොකද්ද? සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය කරද්දී කිව්වේ මොකද්ද? පාර්ලිමේන්තුව ගේට්ටුත් ඇරලා දුන්නා. ඇරලා කිව්වා ඕගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුළට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී. අපි උද්ඝෝෂකයන්ට ගරු කරනවා. හරිද? ඕගොල්ලෝ කලින් කියලා ආව නම් අපරාධේ කලින් කිව්වා නම් අපි පාර්ලිමේන්තුවෙන් උද්ඝෝෂක ඔක්කොටම කන්නක් දෙනවා කිව්වා පාර්ලිමේන්තුව කැන්ටි. එතකොට සමග ජන බලවේග ගැන ආණ්ඩුව කිව්වේ එහෙම. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියලා මේක ආයුතු ජනරාශිය කියලා. ඔය ආයුතු ජනරාශිය කියන වචනේ මහජන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා හැම ආණ්ඩුවක්ම ඉතාම කැත විදිහට පාවිච්චි කරපු නීතියක්. ඔය නීතියේ කොහෙවත් නැහැ ආයුතු ජනරාශිය කියන්නේ මොකද්ද කියලා අර්ථකථනය. එතකොට කන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කරගත්තා වගේ මේ ඕන එකකට කියන්න පුළුවන් ආයුතු ජනරාශිය කියලා. ආයුතු ජනරාශිය කිව්වම තියෙන ප්‍රශ්නේ තමයි අධිකරණයකට හැරෙන්න පොලිසියට අප දෙන්න බෑ ආයුතු ජනරාශිය කිව්වම. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලිසිය මේක පාවිච්චි කරනවා පාවිච්චි කරද්දී කියනවා සවුන් පර්මිට් දෙන්නේ නැහැ වගේ කතාව. ඉතින් ඒක මේ හැමදාම දැන් පහුගේ කාලේ අරගලේ කාලේ ගත්තොත් එහෙම රනිල්ලාවට පස්සේ අරගලේට අදාළ JVP කේ උද්ඝෝෂණ හිතන්නේ. ඒ JVP කේ උද්ඝෝෂණ ඔක්කොම මර්ධනය කරන්න අත්දැංගුට ගන්න පාවිච්චි කරපු වගන්ති දෙන්න සවුන්ඩ් පර්මිට් නැහැ. ඒතකොට JVP කේ හිටපු ස්ථාවරෙම. JVP කේ හිටපු ස්ථාවරේ තමයි නෑ උද්ඝෝෂණ වල අපි සවුන්ඩ් පර්මිට් ගන්නෙත් නෑ අපි පොලිසියෙන් අවසර ඉල්ලන්නෙත් නෑ. අවසර නැතුව තමයි උද්ඝෝෂණ කරන්නේ. ඉතින් එදා JVP කේ හිටපු ස්ථාවරේ තමයි අපි අද ඉන්නේ. ඒගොල්ලෝ අද ආණ්ඩුවට ගියාට පස්සේ වෙන ස්ථාවරයක ඉන්නවද දන්නේ නෑ. අපේ ස්ථාවර මාරු වෙලා නෑ. අපි එතන ඉන්නේ. නීතියයි යුක්තියයි අතර තියෙනවා ගැප් එකක්. නීතිය ක්‍රියාවේ යොදවන්න එපා කියලා කියන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි මේ සමාජයේ පස්සට යවන්න බලාගෙන මේ තියෙන නීතිය කඩලා අරාජිකත්වය හදන්න බලාගෙන නීතිය කඩමු කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ නීතිය සහ යුක්තිය අතර ගැප් එකක් තියෙනවා. නීතියෙන් යුක්තිය හරියට ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීතිය අපි පිළිගන්නේ නැහැ කියලා කියන කට්ටියක් ඉන්නවා. මේ දෙක පටලගන්න එපා. අපි මේ යෝජනා කරන්නේ නීති ඔක්කොම කඩලා අරාජිකත්වයක් ඇති කරන්න කියලා නෙවෙයි නීතිය යුක්තිය අතර තියෙන මෙන්න මේ ගැප් එක පියවන විදිහ කල්පනා කරන්න කියලා. මොකද අපි අයුතු බදු රාශිකරණයක් තියෙනවා කියලා අයුතු බදු රාශිගතකරණයක් තියෙනවා කියලා උද්ඝෝෂණයක් කරාම අයුතු බදු රාශිගතකරණය පිළිබඳ සත්‍ය වහලා දාන්න අයුතු ජන රාශිගතකරණය කියලා එකක් ගෙනහපුවාම ඒක වංචාවක්. එතකොට අපි කියනවා නේ අයුතු ජන රාශි කතාව මෙතන නෑ. මෙතන කතා කරන්න හරියට අයුතු බදු රාශි කියන කියන්නේ ළමයි මන්දපෝෂණ අවුරුදු 5ට වඩා අඩු ළමයි 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මන්දපෝෂණයෙන් ඉද්දී හාල්මැස්සු කිලෝ එකකට රුපියල් 100ක් ටැක්ස් ගහන එක හරිද කියලා කතා කරා. මුං ඇට කිලෝ එකකට කව්පි කිලෝ එකකට රුපියල් 300ක් ටැක්ස් ගහන එක හරිද කියලා කතා කරා. බිත්තරයකට රුපියල් 11ක ටැක්ස් එකක් වදින එක හරිද කියලා කතා කරා. අපි ඒක ඇහුවම කියනවා ඕක අයිති ජන රාශියක්. ඕක කියන්නේ ප්‍රමිත් ගත්තද කියලා. අපි කියනවා නෑ අපි ප්‍රමිත් ගත්තේ නෑ. ගන්නෙත් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ නීති කඩලා අරාජිකත්වයක් හදන්න ඕන කියලා අපි කියනවා කියලා. අපි එහෙමනේ මේ කියන්නේ. අපි කියන්නේ මෙන්න මේ නිශ්චිත දේශපාලන ප්‍රශ්නේ හරියට ගන්න. මේ මොකද නීතිය කියන්නේ සම්පූර්ණ ਸਰබලධාරී පරිපූර්ණ සුද්ධ වූ එකක් නම් නීති වෙනස් වෙන විදියකුත් නැහැ නේ. එහෙනම් මේ තියෙන නීතිය තමයි සුපිරිමේ. එහෙම වෙන්නේ නැහැ. නීති වෙනස් වෙනවා. නීති වර්ධනය වෙනවා. ඒකට අපි මේ යෝජනා කරන්නේ මේ උදාහරණ කිව්වට අයිතු ජන රාශිය කියන එක හරියට අර්ථකථනය කරලා සංශෝධනයක් ගේන්න කනතට මේ මොකක්ද අයිතු ජන රාශිය කියලාට ඕන ඕන විදිහට අයිතු ජන රාශිය කියන්න දෙන්න එපා. ඊට පස්සේ පර්මිට් එකක් නැතුව සවුන්ඩ් පාවිච්චි කරන්න එපා කියන එක තියෙන්නේ ජනතාවට පීඩාවක් වීම ලොකු සද්ද දාලා ජනතාවට හිරිහැරවීම වැළැක්වීම සඳහා නම් ඒක දැනට ක්‍රියාත්මක වෙන්න ඔය මුකුත් නැතුව ආගමික ස්ථානවලින් මුතුනේ නිදා ගන්න දෙන්නේ පාන්දර 4ට ඉඳලා සද්ද කරලා. ඒවට මැදිහත් වෙන්නේ නැහැ. මේ නගරයක් මැද උද්ඝෝෂණයක් කරාම ඒ නගරේ සද්ද මැද ඇත්තට උද්ඝෝෂණ සද්ද හරියට ඇහෙන්නේ නැහැ. ඒකට ඒවා මේ ගන්න බෑ මේ අර කැටගරියෙට. ඒකට ඒ සවුන්ඩ් පර්මිට් සම්බන්ධ ප්‍රශ්නේ හරියට ගන්න ඕනේ. මොකක්ද ඒකේ කැටගරිය? කොතෙන්දීද මේක ශබ්ද දූෂණයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මොකද මේ ඕන නේ දැන් අපි මම එදාර ඔක කියද්දි කිව්වා මේ නීතිය කියලා ගත්තොත් නම් කාගේ කවුරු හරි අතුලට දාන්න ඕන නම් ඕනතරම් මේ නීති එක හොයාගන්න පුළුවන්. හොඳට නීතිය ගැන දන්න කෙනෙක් ජනාධිපතිතුමා වාගේ පැය දෙකක් හිටියනම් ජනාධිපතිතුමා අත්දැඟුට ගන්නත් මේ මම හිතන්නේ පොයින්ට් 7ක් 8ක් හොයාගන්න පුළුවන්. මොකද නීතිය තියෙන්නේ මේ සම්පූර්ණ විසුරුවල නිර්වචන පුළුල් කරන ඕන කෙනෙක්ට තමන් කැමති විදිහට කැමති පිටක් කරලා ගන්න පුළුවන් විදිහට තමයි ලංකාවේ නීතිය තියෙන්නේ. ඒක නිසා නීතිය කැඩුවා කියන එක ඒ අර්ථයෙන් ගන්න බෑ. හැබැයි නීතිය ආරක්ෂා කිරීම කියන පැත්තේදී අපි නිශ්චිතව පෙනී ඉන්නවා මෙන්න මේ සීමා ඇතුලේ නීතිය ආරක්ෂා කරන්න ඕන. මොකද නීතිය කියලා කියන්නේ අපේ දැක්මට අනුව මාක්ස්වාදීන්ගේ දැක්මට අනුව එක පැත්තකින් මේක සමාජය ඉදිරියට පවත්වා ගැනීම විධිමත් කිරීම සඳහා පවතින සමාජ සම්මුතියක්. තව පැත්තකින් ඒක පාලකයන්ගේ මර්ධන උපකරණ. ඒකට නීතියේ පාලක මර්ධන උපකරණ කොටස දුර්වල කරමින් සමාජ සම්මුතියේ කොටස ශක්තිමත් කිරීම තමයි
0: අපේ ස්ථාවරේ. අපි මේ හැමතැනකදීම මේ ස්ථාවරේ ඉඳලා තමයි පෙනෙන්නේ. බුදු අපිට තව බොහෝ දේවල් කතා කරන්න අවශ්‍යයි. නමුත් වෙලාව හරස් වේගෙන යනවා. අවසාන වශයෙන් දැන් රටක ඕනම දේශපාලන පක්ෂයක අරමුණ වෙන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන ගිහිල්ලා ඉවරලා පාලන බලය ලබාගෙන ඔවුන්ට තමන්ගේ ප්‍රතිපත්ති හරහා විසඳුම් රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. ඒ අර්ථයෙන් බැලුවහම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඉදිරි අරමුණු මොනවද?
1: අපි හිතනවා පක්ෂයක් හරි නායකයෝ හරි බලයට පත් කරලා ඕගොල්ලෝ අපේ වමනාවල් ඉටු කරලා දෙන්න කියලා කොන්ත්‍රාත් දෙන තැනකට සමාජයක් පත් වෙනකොට සමාජයේ පැසිව් වෙන්න හොඳ නැහැ. සමාජයේ ජනතාව හැමතිස්සෙම ඇක්ටිව් වෙන්න ඕනේ. තමන්ගේ අයිතිවාසිකම් වලින් ජනතාව මැදිහත් වෙන්න ඕනේ. ජනතාව විසින් පත් වෙන නියෝජිතයෝ තමයි ඇත්තටම තීරණ ගන්නෙ. ආණ්ඩුව හරි මොකේට හරි ගිහිල්ලා. නමුත් ඒ තීන්දුව සියල්ල රිවියු කරන්න ඒවා මොනිටර් කරන්න ඒවට මැදිහත් වෙන්නම නිවැරදි කරන්න ජනතාවට අයිතියක් වුණා. එතකොට අපි අපි යෝජනා කරන නව රාජ්‍ය ව්‍යුහය නව ආණ්ඩුක ව්‍යවස්ථාව කියන්නේ ජනතාවට පාලන බලය සඳහා දෛනිකව මැදිහත් විය හැකි ක්‍රමයක් සහිත ප්‍රණාලිකාවක්. ඒකට තමයි ඔය ඉතිහාස සමාජවාදීම කියුවේ තේ. හැබැයි ඒක කරන්න නම් දේශපාලන වශයෙන් සංවිධානක දේශපාලන වශයෙන් සංවිධිත සංවිධානගත ජනතාවක් ඉන්නව නැත්නම් පිස්සු පිහාට හොරලක් වගේ හිටියොත් එහෙම ජනතාව මේකෙන් අගතියක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ජනතාව පාලන බලයට හවුල් කර ගැනීමයි ජනතාවගේ දේශපාලන ප්‍රමිතීන් ඉහළ නැංවීමයි කියන දෙක එකට යන. අපේ මේ මොහොතේ ඒ දෙකටම අදාළ වැඩ කරනවා. එක පැත්තකින් ජනතාවගේ දේශපාලන ප්‍රමිතිය හෙල්ලම් වෙනවා. තව පැත්තකින් ජනතාව සංවිධානාත්මකව මහජන ව්‍යාපාර හරහා බල ගන්නවා. එවැනි මහජන ව්‍යාපාරයක් රාජ්‍ය බලය හසුරුවන මට්ටමට වර්ධනය කරගන්න. අන්න ඒවත් එක්ක සමානුපාතිකව තමයි මේ අපි බලය සම්බන්ධව කල්පනා කරන්නේ. එහෙම නැතුව අර හාස්කමක් වගේ වෙලා එක පාටම උතුන්න ඔළුවට වැටේ කියලා අපේ අදහසක් නෑ. අර අර දේවල් කරන්න අපිට තියෙන ලොකු හෝම්වර්ක් ප්‍රමාණයක් කරන්නේ කිය අපි ඒක කරමින් ඉන්නවා ජනතාව සංවිධානය කරමින් ඉන්නවා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගමින් ඉන්නවා සහ ජනතාවගේ දේශපාලන සවිඥානය වර්ධනය කිරීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා එවැනි මහජන ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි මට්ටමේ ඒ ප්‍රමිතිය සහිත දේශ සංවිත් දේශපාලන සංවිධානය දේශපාලන පක්ෂයක් ගොඩා ගන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා අපේ හතරවන ජාතික මහා සමුළුව අපි පහුගිය මාර්තු මාසයේ පැවැත්තුවා ඒකෙදී අපි ලොකු සංවිධාන වර්ධනයක් ගත්තා එතකොට අපි එක පැත්තකින් ඒ දේශපාලන සංවිධානය නිර්මාණය කරමින් ඉන්නවා තව පැත්තකින් පුළුල් මහජන ව්‍යාපාරයක් සඳහා වන මූලික පදනම් දමමින් ඉන්නවා ඉතින් අපි ජනතාවට ආරාධනා කරනවා ඒ ඒ මහජන ව්‍යාපාරය ගොඩනැගීම කටයුතු සඳහා එකතු වෙන්න කියලා
0: පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ කියන්නේ තාමත්ම කාර්යබහුල පුජ්‍යලයක් ඔබගේ මේ වටිනා වේලාවෙන් පැය භාගයක් පමණ අපිට හිමි කර දීම ගැන ලක්මිහිර අසන්නන් වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ පක්ෂයට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: ස්තුතියි.

0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinderwithapivisenn මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: ස්ටේෂන් ස්පොන්සර්
0: දරුවෙකුගේ මොළේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපෙන කින්ද අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්දර් හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.gov.au/kinder වෙතින් ඔබට වැඩි දුරතොරතුරු ලබාගත හැකිය.
1: Station sponsor The World at Night on your local station Plenty Valley FM.
2: මේ වෙලාවේ අපි සමග සම්බන්ධ වෙනවා නීතිඥ මදු වර්ණකුරු සූර්ය. පහුගිය කාලයේ ඕස්ට්‍රේලියාවේ නිරන්තරයෙන්ම කතා වුණු දෙයක් තමයි ශිෂ්‍ය වීසා සහ ඔවුන්ට අනුග්‍රහය දක්වන දෙමව්පියන්ට ලැබෙන වීසා පිළිබඳ වෙනස්වීම් සිදුවෙනවා කියලා. අපි ලක්මිහිර වෙනුවෙන් අපේ අසනන් වෙනුවෙන් මදුව අයිබුවන් කියලා පිළිගන්නවා. අයිබුවන් මදු.
3: අයිබුවන් නැන්දේ.
2: ඔව් මදු, ඔබට ඉතා කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්ද මේ ශිෂ්‍ය වීසාවල ඉදිරියේදී සිදුවෙන වෙනස්කම් හෝ දැනටමත් යෝජනා කරලා තියෙන වෙනස්කම් මොනවද කියලා?
3: ඔව් ඇත්තටම දැනටමත් යෝජනා කරලා සහ දැන් නීතිගත වෙලා ඉවරයි මේ ශිෂ්‍ය වීසා සම්බන්ධව විශාල වෙනස්කම් ප්‍රමාණයක්. ඇත්තටම ඔක්තෝබර් 2 දෙවෙනිදා සිට මේ නීති ක්‍රියාත්මකයි. ඉතින් ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යයින් විදිහට ඔබ ශිෂ්‍ය වීසාවක් අතදරනවා නම් මේ ඔබට ඉතාම වැදගත්. මොකද මේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදු වුණා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ශිෂ්‍ය වීසාව සබ්ක්ලාස් 500, ඒ වගේම තමයි ස්ටුඩන්ට් ගාඩියන් රැකවල් වීසාව සබ්ක්ලාස් 590, මේ වීසා දෙක ඔබ අතදරනවා නම් කෙටියෙන් කියන්න පුළුවන් කාරණේ තමයි ඔවුන් නවනීති ගෙනාවා ඔබට නැවත අලුත් වීසාවන් ඉල්ලම් කරන්නට බැහැය කියන කාරණාව. නමුත් මෙය ව්‍යතිරේක වලට යටත්. ඉතින් මෙය විස්තර සහිතව අපිට කතා කරන්නට පුළුවන්.
2: ඔව් මදු, දැන් එතකොට දැන් යම්කිසි පාඨමාලාවක් අනුගමනය කරමින් ඉන්න නැත්නම් ශිෂ්‍යයෙකුට ඒ පාඨමාලාව වෙනස් කරන්න නම් ඒ මෙතනින් බාධාවත් සිද්ධ වෙනවද?
3: ඇත්තටම පාඨමාලාව වෙනස් කරන්න වෙනස් කිරීමේදී එතනදී සැලකිලිමත් වෙන්නේ ඔබේ ඉන්ටෙන්ෂන් එක, ඔබ බලාපොරොත්තු වෙන දේ. ඔබ ඔස්ට්‍රේලියාව තුල අනවශ්‍ය ලෙස රැඳී ඉඳමින් ශිෂ්‍ය වීසාව තුල කාලය ගත කරන්න හෝ මුදල් රුපයන් උත්සාහ කරනවා නම් එන්න එය තමයි මේ නීති ගෙනීමේ ප්‍රධාන බලාපොරොත්තු එය නැවැත්වීම. ඇත්තරම ඔබ ජනුයින් ස්ටුඩන්ට් කෙනෙක් නම්, අවංක අව්‍යාජ ශිෂ්‍යයෙක් නම් සහ ඔබ ඔබේ පාඨමාලාව හරියාකාරව එහි අවසානයේ දක්වා ඉගෙන ගැනීමට උත්සාහ කරනවා නම් එතනදී මං අර කිව්වා වගේ ව්‍යතිරේකයන්ට යටත් වෙලා ඔබට බාධාවක් නැතුව ඔබේ ශිෂ්‍ය වීසාව දික් කර ගන්නට පුළුවන්. මං ඒ ගැන ටිකක් තව පැහැදිලි කරොත් එහෙම ඔබ හිතනවා ඔබ ඔබ ඉන්නේ ඔරිජිනල් කෝස් එකක, ඒ කියන්නේ ඔබ ප්‍රධාන පාඨමාලාවට ඇතුළත් වෙලා ඉන්නවා. ඒ ප්‍රධාන පාඨමාලාව සම්පූර්ණ කරන්න තව පොඩි කාලයක් අවශ්‍යයි නම් එතනදී ඔබට ඔබේ ශිෂ්‍ය වීසාව දීර්ඝ කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆොරින් අෆයර්ස්, ඒ කියන්නේ විදේශ කටයුතු

0: වහන්සේ යටතේ ලියාපදිංචි වෙලා ඉන්න ශිෂ්‍යෙක් නම් ඒ අදාළ පාඨමාලාවක් හදාරනවා නම් ඒ වගේම තමයි ඩිෆෙන්ස් ශිෂ්‍යෙක් නම් PhD ශිෂ්‍යෙක් නම් ඒ වගේම තමයි ස්කූල් සෙක්ට් එක අපි දන්නවා ජාත්‍යන්තර සිසුන් ඉන්නවා ඔස්ට්‍රේලියාවේ පාසල්වල ඉගෙන ගන්න පාසල් අධ්‍යාපනය ලැබන ඒ ශිෂ්‍යෙක් නම් ඒ වගේ අයට ඒ පාඨමාලාවන් දිගටම කරගෙන යන්නට ඇත්තටම අවස්ථාව තියෙනවා නැවත ශිෂ්‍ය වීසා ඉල්ලන්නට පුළුවන්. තවදුරටත් විස්තර කරනවා නම් රංජිත් ඇත්තටම ඔබ අපි දන්නවා AQF Australian Qualification Framework කියන මේ ඒ ෆ්‍රේම්වර්ක් එක යටතේ ඉහළ තලයකට යන්නට ඔබ අලුත් පාඨමාලාවකට යනවා නම් එතනදීත් ඔබට බාධාවක් නැහැ අලුත් ශිෂ්‍ය වීසාවක් ඉල්ලන්නට. ඒ වගේම තමයි ඔබ පාසල් අධ්‍යාපනය ජාත්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට පාසල් අධ්‍යාපනය අවසන් කරලා AQF නොවන කෝස් එකකට ඉල්ලුම් කරනවා නම් එතනදීත් ඔබට බාධාවක් නැහැ. higher education වලදී බාධාවක් නැහැ කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් තවත් මේ විස්තර කරන්නට පුළුවන් ඇත්තටම මේ ප්‍රධාන වෙනස්කම් රාශියක් ගෙනාවා මේ දෙවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි.
1: දැන් එතකොට ඊට අමතරව දැනට සාකච්ඡා වෙන සහ නිරන්තරයෙන්ම ප්‍රශ්න කරන වීසා වර්ගයක් තමයි ශිෂ්‍යයන් සමග බාලවාස්කාර ශිෂ්‍යයන් සමග ඔවුන්ගේ දෙමව්පියන්ට පැමිණෙන්න පුළුවන්. දැන් මේ දෙමව්පියන්ට එන්න තියෙන මේ වීසාව අවහිර කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ අපි අර කියන ස්පවුස්ලට එන්න තියෙන වීසාවද මේ අවහිර කිරීමක් වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් එහෙම දෙයක් වෙලාම නැද්ද?
0: ඇත්තරම ස්ටඩන් ගාඩියන් සමන් කලින් සඳහන් කළේ 590 මේ රැකවල් වීසාවේදී ඔබට බාධාවක් නෑ. ඔබට එන්නට පුළුවන්. ඒ වීසාව ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි අපි හිතමු ඔබේ ශිෂ්‍යයා ඔබ බලා කියා ගන්න ශිෂ්‍යයා ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනයට කියන්නේ පාසල් අධ්‍යාපනයේ හත්වෙනි ශ්‍රේණියේ ඉඳලා එතනින් ඉහළ ශ්‍රේණියකට යද්දී උසස් පාසලකට යනවා. එතනදී ඔබට අලුතෙන් ඔබේ රැකවල් වීසාව වෙනස් කරන්නට නැවතිල්ලන්න සිදු වෙනවා. ඒ වගේ වෙලාවකදීත් ඔබට බාධාවක් නැහැ. හැබැයි මෙතන සෙන්සිටිව් පොයින්ට් එක ප්‍රධාන බොහෝ දෙනෙක් කලබල වේලා සහ මේ සම්බන්ධව ගොඩක් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ ෆැමිලි මෙම්බර්ස්ලට. ඒ කියන්නේ ස්පවුස් පාර්ට්නර් සහ දරුවන්ට මේ ශිෂ්‍ය වීසා යටතේ පවුලේ සමාජිකයින්ව ශිෂ්‍ය වීසාවලට ඇතුල් කරගන්නට බැහැ. ඒ මොකද දැන් ඔස්ට්‍රේලියාව දකිනවා ඔබ ශිෂ්‍ය වීසාවකට එනවා නම් අධ්‍යාපනය ලබන්නට එතනදී හැමතිස්සෙම ඔබ ජර්මන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔබ දක්වන්න ඔබ නැවත ඔබේ රටට යනවාය කියලා. ඒ රටට නැවත යාමේ ප්‍රධාන හේතුවක් තමයි ඔබේ පවුලේ සමාජිකයින් ඔබේ මව් රට තුළ ජීවත් වීම. ඉතින් පවුලේ සමාජිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී එතනදී අර පවුල් බැඳීම නැවත ඔබේ රටට යනවාය කියන ඒ බැඳීමට බාධාවක් සිද්ධ වෙනවා. සහ ඔස්ට්‍රේලියාව දැන් අත්දකිනවා බොහෝ දෙනෙක් නැවත ආපසු යන්නේ නැහැ කියන එක. ඒක නිසා තමයි මේ පවුලේ සමාජිකයින්ව ගෙන්වා ගන්නට බාධා ඇති කරලා දැන් පවුලේ සමාජිකයින්ව ඇතුළත් කරන්නට බැහැ ඔබේ ශිෂ්‍ය වීසාවට. විශේෂයෙන්ම සබ්සීකොන්ට් එන්ට්‍රන්ට්, ඒ කියන්නේ ඔබ ශිෂ්‍ය වීසාවක් අතදරනවා දැනට ඔබේ ස්පවුස් හෝ දරුවන් ඔබේ මව් රට තුල ඉන්න ඔවුන්ට වීසාව දැන් අයදුම් කරන්නට පසුව හෝ කිසිම ඉඩක් ලබා දීලා නැහැ. මේ තමයි අර මං කිව්වා වගේ බොහෝ දෙනෙක් කලබල වෙලා තිබෙන සහ අවධානයට පත් වෙලා තිබෙන තත්ත්වය. මේකත් ප්‍රතිරේක තිබෙනවා ඇත්තටම රංජිත්. අර මං කිව්වා වගේ DFAT Department of Foreign Affairs students නම් එහෙම නැත්නම් PhD ඒ වගේම ඩිෆෙන්ස් ආරක්ෂක අංශවල නියුතු අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් ඒ අයට ඒ වගේම තමයි පොරින් ශිෂ්‍යත්ව ධාරීන්ට එතනදී යම් ව්‍යතිරේකයන්ට යටත්ව ඔවුන්ට පුළුවන්කම තිබෙනවා පවුලේ සමාජිකයින්ව ගෙන්වා ගන්නට.
1: මේ එතකොට ඔබ සඳහන් කරා මේ PhD ඒ කියන්නේ ආචාර්ය උපාධියක් හදාරන්න එන ශිෂ්‍යන්ට තමන්ගේ ද ස්පවුස්ව ගෙන්න ගැනීමේ ගැටලුවක් නැහැ කියලා ඔබ කියන්නේ ඒ ආචාර්ය උපාධියක්ද එහෙම නැත්නම් පශ්චාත් ඕනම උපාධියක් ගැනද සඳහන්
0: වෙන්නේ ඕන් සඳහන් කරන්නේ PhD ස්ටුඩන්ට්ස් කියලා
1: ඔව් එතකොට වෙනත් මාස්ටර්ස් උපාධියකටත් අපි දැකලා තියෙනවා දැන් සැමියා උපාධිය හදාරන්න එනවා එතකොට බිරිඳ ස්පවුස් විදියට එනවා එහෙම නැත්නම් බිරිඳ උපාධිය හදාරන්න එනවා සැමියා මේ විදියට ඕස්ට්‍රේලියාවට එනවා එතකොට මේ කාර්යයට ඉදිරියේදී ඉඩක් නැහැ කියලාද ඔබ සඳහන් කරන්නේ
0: මං කියන්නේ ඔවුන්ව ව්‍යතිරේකයන්ට අරත් කරලා තිබෙන්නේ රංජිත් ඔවුන්ට පුළුවන්කම තිබෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ
1: කියන්නේ ශාස්ත්‍රවේදී කියන්නේ මාස්ටර්ස් උපාධියකට එන අයට උනත් පුළුවන් එහෙම වෙන්න
0: පුළුවන්කම තිබෙනවා
1: ඔව් ඔව් කියන්න
0: දැනට ඔස්ට්‍රේලියාවේ දැන් අනිත් දැන් තව ප්‍රශ්නයක් තමයි බොහෝ අයට පැනනගින දැන් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාව තුල පෞල් සමාජික විදියට ශිෂ්‍ය වීසාව යටතේ ඩිපෙන්ඩන්ට් ඇප්ලිකන්ට්ස් විදියට දැනට ජීවත් වෙනවනේ ඔවුන්ට මොකද වෙන්නේ කියන එක මේ ඇත්තටම කතා කළ යුතු තත්ත්වයක් එතනදී අපිට කියන්න තියෙන්නේ ඉදිරි දැනට ඔබ ශිෂ්‍ය වීසාවක ඩිපෙන්ඩන්ට් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඉන්නවා නම් ඉදිරියේදී ඔබට බාධාවක් නැහැ ඔබට ඉදිරි වීසාවකට ඇතුල් වෙන්න පුළුවන් මොකද ඔබ දැනටමත් ශිෂ්‍ය වීසාවක රැඳී සිටින නිසා හැබැයි එතනදී ඔවුන් ගේන එනවා යම්කිසි විශේෂත්වයක් you must be in the same location කියලා ඒ කියන්නේ ඔබ රටවල් දෙකක ඉඳලා ඒ අයිතුම් කරන්නට බෑ එකම තැන ඉඳලා තමයි ඒ අයිතුම් පත්‍රය ඉදිරිපත් කරන්න තෝනේ අර මං මුලින් කතා කරපු කාරණේ නැවත ශිෂ්‍ය වීසා නැවත නැවත මාරු වෙමින් ශිෂ්‍ය වීසා ඉල්ලන්නට බෑ කියන තත්ත්වයේ යටතේ ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔස්ට්‍රේලියාව තුල ඉඳලා නෙමෙයි ඔබ තිබෙන පාඨමාලාව අවසන් කරලා ඔබට නැවත වෙන පාඨමාලාවකට යවන්නට අවශ්‍ය නම් එතනදී ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගිහිල්ලා මේ ශිෂ්‍ය වීසාව ආයදුම් කරලා එය ලැබුණාට පස්සේ ග්‍රාන්ට් වුණාට පස්සේ ඔස්ට්‍රේලියාවට එන්නට ඒ පහසුකම ඔබට තිබෙනවා ඒ වගේම තමයි තව සමහර අයට ගැටලුවක් මතුවෙනවා අපි ආයදුම් පත්‍රය දැම්මේ ඔක්තෝබර් 2 වෙනිදාට කලින් ඉතින් අපිටත් මේ අලුත් තත්ත්වයට යටත් වෙන්නට සිදු වෙනවාද නැහැ ඔක්තෝබර් 2 වෙනිදාට කලින් ආයදුම් කරුවන්ට පරණ නීති තත්ත්වෙම තමයි අදාළ වෙන්නේ ඔවුන්ට ගැටලුවක් නැහැ ඇත්තටම රංජිත් රජයේ විශේෂයෙන් අවවාදයක් දීලා තිබෙනවා ඔබ නව පාඨමාලාවකට ඇතුළත් වෙන්නට පෙර ඒ වගේම ඔස්ට්‍රේලියාවට එන්නට පෙර ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාව තුල ප්‍රදේශ හෝ ප්‍රාන්ත මාරු කරන්නට පෙර ඒ වගේම ශිෂ්‍ය වීසා ආයදුම් කරන්නට පෙර මේ අලුත් නීති තත්ත්වය ගැන ඉතාම විමසිලිමත්ව දැනුවත් වෙන්න ඒ වගේම තමයි නිසි සංක්‍රමණ නීති උපදෙස් ලබා ගන්න ඒ ලබා නොගෙන ආයදුම් කරන්නට එපාය කියන කාරණාව
1: ඔව් මම දු ඇත්තටම ලක්මිහිර අසන්නන් වෙනුවෙන් අපි නීතිඥ මදු වර්ණකුල සූරිය මහත්මියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා වීසා පිළිබඳව කවරෝ ගැටලුවක් මතුවුණ වහාම අපි සමග සම්බන්ධ වෙලා මේ අදහස ඉදිරිපත් කිරීම ගැන ඉදිරියේදීත් ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන් අපි ආයුබෝවන් කියලා සමු ගන්නවා
0: මම ස්තුතියි ආයුබෝවන්
2: ජාතික වගකීම ආධුනික කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමකින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
1: බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රාජ්‍ය අපේක්ෂාව බවත් එය ඉටු කිරීමේදී පසුගිය දවසරක තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අමර කුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපළක් ගොඩනැගෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා ලංකා කංජි තෙල් නීතිගත සංස්ථාවට අයත් නව තෙල් ටැංකිය ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රාජ්‍ය ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එම උත්සව අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
2: මේ පළවෙනිදා අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා. තෙල් සංස්ථාවේ දත්ත අනුව රුපියල් 80 සමාගම්වල දත්තවල ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි කළ යුතු තිබුණා. මේක පාලනය කරන නම් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුන සඳහා අපි ඉන්ධන සහන ආධාරයක් වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කරා. ඒ අනුව අපි මේ පළවෙනිදා රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 70ක බර භාණ්ඩාගාරය දරාගත්තා. අපි නිශ්චිත තැනක ඉන්නවා පිරිවැයට අනුව මිල ගලපන්න ඕනේ. තෙල් සංස්ථාව තෙල් ආනයනය කරලා අවසන් පෙට්‍රල් සෙඩ් එකට එනකොට තෙල් සඳහා කොච්චර පිරිවැයක් යනවද ඒ පිරිවැයට විකුණන්න ඕන. පිරිවැයට අඩුවෙන් දෙන්න ආණ්ඩු තීන්දුවක් ගන්නවා නම් ඒ ගැප් එක ආණ්ඩුව පුරවන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඔයගොල්ලන්ගේ වගකීම තමයි පිරිවැයට අඩුවෙන් අපි කොහොමද දෙන්නේ? අන්න ඒදි වැදගත් තෙල් සංස්ථාව බැඳුණු තවත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා. එකක් අපිට නැව් වලට තෙල් සැපේ. ඊළඟම ජෙට්ටේ වන් අපි ගුවන් යානා සඳහා ඉන්ධන සැපේ. මම හිතන මේ අවුරුද්දේ මේ වන විට ගුවන් යානා සඳහා ඉන්ධන සැපේලා ඩොලර් මිලියන 384ක් උපයාගෙන තියෙන එක වැදගත් විශ්ව ව්‍යාපාරයක්. අලුත් එයාලයින් ගණනාවක් අද කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන ඉන්න පටන් ගන්න තියෙනවා. මගින් මිලියන 10ක් ගුවන් තොටුපළ හරහා හැසිරීමට අපි අපේක්ෂා කරනවා. එහෙනම් ගුවන් යානා ප්‍රමාණය වැඩි වෙනවා. එතන ඉතාමත් හොඳ මාකට් එකක් ඇති. එහෙමනම් තවදුරටත් බවුසර් වලින් ගෙනියලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා අද ඒ නල පද්ධතිය සඳහා අපි මුල් ගල තිබලා තියෙනවා. මේක එතකොට අපි හිතන එහෙන් අපි උපයා ගන්න ආදාය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට පහළ ඉන්න අයට යම් ඉන්ධන සහනාවක් ලබා දෙන්න. නමුත් අපිට එහෙම තෝරා බේරා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නැහැ. දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩිම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන කෙනාට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණනේ. පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? යාත්‍රා වලට එකට සඳහා පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ මාස තුනේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථා වලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සහනාධාරය ක්‍රමවත් කරන්න.
1: මේ අතර රජයේ විසින් පසුගියදා ලබා දුන් ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා.
3: ඒ වෙලාවේ ජනතාවට කිව්වනේ බොරුවෙන් නැවෙන් බාන මිලට දෙනවා කියලා. දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ? ඉන්ධන විතරක් නෙවෙයි, අද ආර්ථික උද්දමනය 8.7යි. මහා බැංකුවේ අධිපති කියනවා මේක ඊට පල්ලෙහාට දාන්න බෑ කියලා. ඒකෝ අනාගතේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක නිකන් හිතලා බලන්න.
4: එහෙමනම් අපිට පේන තියෙන්නේ දැන් මේ රුපියල් මිලියන 4100 කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහ ජනතාවට ආවෙ නෑනේ. සහනයක් දෙනවා කියලා කියන්නේ මිනිහ මිල අඩු වෙන්න ඕනේ. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නෑනේ. මේ අලුත් සිස්ටම් එක මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක. මාස 3කට කලින් ගත්ත ස්ටොක් එකේ තමයි මේ වැඩි කරේ. ඒකට එහෙම වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැනට 150ක බදු එකතු කරනවා ඩීසල් වලින් උයි පෙට්‍රල් වලින් උයි ගොඩ බාන මිලෙන්. හරි ඒ 150 බදු අයින් කරන්න. එතකොට ජනතාවට සහනයක් ලබා ගන්න. ඒ බද්ද අයින් කරා නම් ආණ්ඩුවට මේ රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සහන දෙන්න.
1: මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල අමරිකාන ඩොලර් මිලියන 2526.6ක් වනවා. ඒ අනුව මහ බැංකු දත්ත මත ගණනය කිරීමේදී මේ වසරේම කාලයේ ඉන්ධන ආනයන වියදම් පසුගිය වසරට වඩා අමරිකාන ඩොලර් මිලියන 1551.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා අමරිකාන ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කිටුම්පත දෙවන පරකය වීම හෙවත් අය අයවැය කතාව ලබන නොවැම්බර් 12 වෙනිදා සිදු කිරීමටත් නොවැම්බර් 13 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා අයවැය විවාදයේ පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණ වී තිබෙනවා. කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එය අනුව විසර්ජන පනත් කිරීම පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වෙනිදා බ්‍රහස්පතින්දා අයවැය කතාව හෙවත් අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මාස 13 වෙනිදා සිට නොවැම්බර් මාස 20 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වෙනිදා පසුර 6ට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අයවැය කාර්යක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මාස 21 වෙනිදා සිට දෙසැම්බර් මාස 14 වෙනිදා දක්වා දින 14ක් ඉන්පසු පැවැත්වෙනවා. අයවැය දෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මාස 14 වෙනිදා පසුර 6ට පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ප්‍රධාන කොන්දේසි දෙකක් මත තීරණය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් අරමුදලේ වැටස්ථාන් පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදේශ ණය ප්‍රතිසංස්කරණයට අදාළ මූල්‍ය සහතික කිරීම සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම එම පූර්ව කොන්දේසි වනවා. විධායක මණ්ඩලයේ මෙම නිල අනුමැතිය හිමිවීමෙන් පසුව විස්තර අරමුදල් පහසුකම යටතේ 7 වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තීන්දුව තීරණ ගනු ලබන්නේ රටේ ස්වයංභාවය සහ අනන්‍යතාවය සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත් වීමට රාජ්‍ය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් පසුගියදා පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසන ජාත්‍යන්තර මුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර ඒවා මෑතකදී පැමිණේවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත් වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
5: මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව නැව් මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුහුදු සැතැම්බර් 12 සීමාවෙන් ඔබෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ. නැව් 47ෙන් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ওই මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව් වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාව එපා කිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා. එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. එහෙම දැනුම් දීමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා මේක රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ ඒ රටේ තියෙන ස්වෛරත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්න. ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා.
1: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉදිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභිභාචනාධිකරණය පසුගියදා නියෝග කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්ට නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අභිභාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල ඥානසාර හිමියන්ට පනවන දඬුවමේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයාවිත නියෝග කළා. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්දු නිකුත් කර සිටි ඥානසාර හිමියන් පසුගියදා ගාල්ල පිටිකල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළා. උපත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීග්‍රෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැවති විරෝධතා පාගමනක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ අතරතුර අදහස් දක්වූ වසන්ත බුදලිගේ මහතා
6: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට එනකොට ගැහුවා ලොකු පොතක්. පොතේ නම තමයි ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකින් එක එකින් එක එකින් දෙකා වෙනකල් බලන් හිටියා නේ තාම නෑ අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි අවුරුදු දෙකයි දල්ලිගේ ඔඩක්කුවේමයි ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා අපි දැන් අනුරදිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි විගුණමලතිය තෙල් ටැංකි මේක රජයේ මැදිහත් වෙලා පිලිසකර කරගෙන මොනව හරි ව්‍යාපෘතිකට ආයෝජනය කරන්න අපේ ජනාධිපති මොකෝ කියන්නේ මෙහෙන් 62ක් තියෙනව එනවයි වයිලා අරන් ගන්නවයි වයිලා විපක්ෂයට මේ ප්‍රශ්නවල උත්තර නැහැ ආණ්ඩුවත් එකයි උනුත් එකයි උන් දෙකොල්ලම
1: ප්‍රශ්නගත එයාම්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නිකවරටිය තුබුල්ල ප්‍රදේශයේ පිහිටියේ මාතාගේ නිවසේදී පැය 4කට අසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එයාම්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයේ අවසන් අදියරේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බව වාර්තා වනවා.
7: ඉදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට
1: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන
0: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්
8: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
9: වෙනද වගේ නෙමේ අද කතාව කියන්නේ චන්දන තිලකරත්න චන්දන තිලකරත්න කියන්නේ ලංකාවේ ප්‍රමුඛ මාධ්‍යකරුවේ ගොන්විදුලි නිවේදකයේ ගොන්විදුලි ආරූපහායනී ආයතනවල විශාල ප්‍රමාණයක සේවය කළ නියෝජිතයෙක් අපි ඔහු මේ කියන කතාව අහලා ඉඳිමු
10: අද කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් මේ කතාවේ සියලුම චරිත මිනිස්සු නෙවෙයි කුකුළු හැබැයි මේක ඉතාමත්ම ගැඹුරු සමාජය විනිවිද යන කතාවක්. මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන ඉරානයෙන් මේ කතාව තෝරගත්තේ. ඉරානයේ ඉතාමත්ම සුප්‍රකට කෙටි කතාකරුවෙක්, නව කතාකරුවෙක් සහ නාට්‍ය රචකයෙක් වන සදෙක් චෞබක්ගේ කතාවක්. සදෙක් චෞබක් 1916 ඉපදුනේ, ඔහු මියගිය 1998. ඔහු ස්වභාව විද්‍යාඥයෙක් නිසා ඔහුගේ කතා හරියටම පැරණි පර්සියානු සිතුවම් වගේ කියලා තමයි විචාරකයෝ කියන්නේ. මේ කතාව ඇතුළේ තියෙන්නේ සංකේත ගොඩක්. කතාවේ නම ද කේජ්. ඉරානයේ එක්තරා නගරයක මස් කඩයක් තිබුණා. මේ මස් කඩය හරිම ගඳයි. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. සත්තුන්ගේ මල කොටස්, සත්තුන්ගේ දිරාගිය මස් කොටස් ඒ වගේමයි විශේෂයෙන්ම කුකුළු මස් තිබුණා කුකුලන් පන පිටින් ඉන්නේ ඒ කුකුළු කූඩු වලින් හමන දුර්ගන්ධය ඉතාම දරුණුයි කුකුළු කූඩු ඇතුලේ ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන එකිනෙකා ඇන කොටා ගන්න කුකුල්ලු උන් පොර කනවා ලේ උරාබන කුකුල්ලු හැටියට හඳුනන්න පුළුවන් හැම එකාටම තුවාල හැම එකාගේම පිහාටු එරිලා මේ කූඩු ඇතුලේ උන් පොර කනවා. මේම වෙලාවක මේ කූඩුවට වැටුණා එක ඇසක් අන්ධ දුර්වල මහලු කුකුලෙක්. හැම වෙලාවෙම අනිත් කුකුළු මොකද කරේ? මේ කුකුලට පහර දෙමින් කූඩුවේ පැත්තකට තල්ලු කරන එක. මේ වයසක කුකුලා කූඩුවේ කෙළවරකට වෙලා ඔහේ හිටියා. අනිත් අය පොර කනවා, කොටා ගන්නවා, මරා ගන්නවා, කෑ ගහනවා. මේ අතර වාරේ මස් කඩේ හිමිකරු පිහියකුත් අරගෙන ඇවිල්ලා කූඩුවේ දොර ඇරියා. එක භයානක අත්දැකීමක්. එක පුරුදුයි හැමෝටම. කුකුල්ලු මර හඬ තලමින් ඔක්කොම පිටිපස්සට ගියා. එකා එකා පාගගෙන. ඒ වෙලාවේ ඉබේම වගේ අර මහලු කුකුලා ඉස්සරහට තල් වෙලා ආවා. හැමෝම සැනසුම් සුසුම් හෙළුවා. තමුන් බේරුණා කියලා. මස්කඩකාරයා ඔහුගේ ගොර හැඩි අත කූඩුව ඇතුළට දාලා ඇදලා ගත්ත අර කුකුලව. කුකුලා මරහඬ තැළුවා. අනික් කුකුල්ලෝ හිතුවා ඒ මම නෙවෙයිනේ කමක් නෑ. ඒ අය සනසුම් සුසුම් හැලුවා. වයසක කුකුලා කූඩුවෙන් එළියට ගත්තට පස්සේ මුළු කූඩුව ඇතුළෙම නිශ්ශබ්දතාවයක්. ඊට පස්සේ මොකද උනේ? කුකුලා කොටයක් උඩ තියලා කුකුල් කූඩුවේ ඉන්න අනිත් කුකුලන්ට පේන්නම කුකුලගේ ජීවිතේ කෙලවර කළා. මේක දැක්ක ගමන් කුකුලන්ට කෑ ගැහුණා. දෙයියනේ මේක තමයි අපේ තිරණම. හැමෝටම හේතුණා. ඒ වෙලාවේ කූඩුවෙන් ඇහෙන්නේ කෙන්දිරියක් වගේ කුකුළු කෑ ගැහිල්ලක්. අර ලේ තැවරුණු පිහිය කුකුල් කූඩුවට පේන විදිහට තියලා තියෙනවා. කුකුල්ලෝ ඔක්කොම බයෙන් බිරාන්ත වෙලා ඉන්නවා. හැබැයි මේ පාර අහුනේ මං නෙවෙයි කියන සැනසුමත් උන්ගේ තියෙනම බයත් තියෙනවා. මේ අතර වාරදි මස්කඩකාරයා තිරුගු ගෝනියට අත දාලා තිරුගුවට අහුරක් අරන් කූඩුව ඇතුළට විසි කරනවා. තමුන්ගේ එකෙක් පාවා දුන්නා කියලා මෙතෙක් හිත හිත හිටිය කුකුල්ලුන්ට දැන් ඔක්කොම අමතකයි. ආපහු එකා උඩ එකා නැගගෙන එක එකා ඇන කොටාගෙන මේ කුකුල්ලු අර තිරුගුවට අහුලන්න පටන් ගත්තා. ඒ අතර වාරේදී කඳින් වෙන් වුණු අර වයසක කුකුලාගේ හිසේ තිබුණු එකම කෑස අර කූඩුව දිහාට යොමු වෙලා තිබුණා.

0: චන්දන තිලරත්නගේ මේ කතා ඔහුගේ YouTube චැනලේ හරහා ඔබට අහන්න පුළුවන් අපි ස්තුතිවන්ත වෙනවා චන්ද තිලකරත් මහත්මයාට මේවා ලක්මිහිර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අවසර දීම ගැන ඔබටත් පුළුවන් චන්දන තිලකරත්න කියන YouTube චැනලේ හරහා ඔහුගේ මේ කතා ඔක්කොම අහන්න
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
2: ඕ ඉතින් අපි අර වැඩසටහන පටන් ගන්නකොටම කතා කරමින් හිටියනේ ගීත ගැන කතාවක් කතාව හමාර කරන්නටත් බැරි වුණා ගීතයක අයිතිය පිළිබඳ කතාව. ඉතින් ඒ ගීතයක අයිතිය පිළිබඳ කතාව ගැන කතා කරද්දී රංජිත් බොහෝ කරුණු කාරණා තියෙනවා මේ ගීතයක අයිතිය ලැබෙන්නේ කොහොමද කියන එක ගැන. මම පසේදවසක කිව්වා අපේ ජාතික ගීයේ අයිතිය තියෙන්නේ කාටද කියලා. ජාතික ගීය ලිව්වේ ආනන්ද සමරකෝන් මහත්තයා ශ්‍රී ලංකා මාතා කියලා ගීතය ලිව්වේ. මේ ගීතය පසුව රජය ලබා ගන්නවා ජාතික ගීය හැටියට. ගීතයේ පදත් වෙනස් කරනවා නමෝ නමෝ මාතා කියලා. එතකොට මේ ගීතයේ යම්කිසි ගෙවීමක් කරන්නට රජයට අවශ්‍ය වෙනවා මේ ගීතය ලබා ගැනීම වෙනුවෙන්. ඇත්තට මේ ගීතයේ ගෙවීම ලැබෙන්නේ ආනන්ද සමරකෝන් මහත්මයාට නෙවෙයි. ගීතයේ ගෙවීම ලැබෙන්නේ PKW සිරිවර්ධන කියන මහත්මයෙකුට. මොකද එතුමාගේ මුද්‍රණාලයේ තමයි මේ ආනන්ද සමරකෝන් මහත්මයාගේ මේ ගීතය අඩංගු පොත මුද්‍රණය වෙලා තියෙන්නේ. ඒ නිසා ගීතයේ අයිතිය තිබුණේ PKW සිරිවර්ධන කියන මහත්මයාට. එතුමාට තමයි රුපියල් 2500ක විතර ගෙවීමක් රජයෙන් කළේ. ගෙවීම එතුමාට කළාට ගීතයේ අයිතිය ආනන්ද සමරකෝන් මහත්මයාට ලැබුණේ නැහැ. ඉතින් මේ අයිතිය පිළිබඳව කතාව රංජිත් ඔය කාලින්දලම පැවතගෙන එනවා.
0: ඔව් ඇත්තටම හොඳ තැනකට මේ ජගත් අරගෙන ආවේ. මොකද මේ ජාතික ගීය කියන එක ගැන මේ මම ඉගෙනගත්ත පාසල ගාල්ල මහින්ද විද්‍යාලය පස්සේ කාලෙක මම සේවයත් කරායේ පාසලේ. එතන ඒ ශාලාවේ තියෙනවා පෝරුවක්. ඒ පෝරුවේ ගහලා තියෙනවා නමෝ නමෝ මාතා කියන ජාතික ගීය මුලින්ම ගායනා කරේ මෙන්න මේ ශාලාවේ ඉඳලා මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් තමයි මේ මුලින්ම ගායනා කරේ. ඔවුන් මහින්ද ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙක්ව සේවය කරපු කාලයේදී. එතකොට ආනන්ද සමරකන් මහත්මයාට ගීතයේ අයිතිය ගැන කියන්න තියෙන හොඳම සාක්ෂිය තමයි මේ ගාල්ල මහින්ද විද්‍යාලයේ තියෙන මේ පුවරුව. ඒක සඳහන් වෙනවා ඒ ගීතය සංගීත ගුරුවරයෙක් විදියට පුහුණු කරලා ළමයින්ට කියලා ගායනා කරලා තිබුණා. ජගත් ඒක මම අහලා තියෙන විදියට ඔහු පුහුණු කරලා තියෙන්නේ නමෝ නමෝ මාතා. ඊට පස්සේ ආණ්ඩුව අරගෙන ටික කාලයක් යනකම් නමෝ නමෝ මාතා විදියටම තමයි තිබුණේ. මට මතක හැටියට 1962 63 64 වගේ කාලයේදී රජය මේක වෙනස් කරා නමෝ නමෝ මාතා කියන එක ශ්‍රී ලංකා මාතා විදියට. මම පොඩි කාලේ ජාතික ගීය නමෝ නමෝ මාතා කියලා කියපු හැටි මට මතකයි.
2: පැහැදිලිම. ඔව්. ඇත්තටම මේ ගැන විවිධ මතිමතාන්තර කතා තියෙනවා රංජිත්. වැරදි මතත් බොහෝ විට ප්‍රචාරය වෙලා තිබෙනවා. මේ ගීතයේ පද වෙනස් කරපු නිසා ආනන්ද සමරකෝන් මහත්මයා දිවි නසා ගත්තාය කියලා. ඇත්තට මේක සත්‍යයක් නෙමෙයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මොකද බොහෝ විට අසත්‍ය කරුණු අපේ සමාජයේ මත ස්ථාපිත වෙලා තිනවා විවිධ අය නොදන්නාකමට කීම නිසා. ඉතින් ඇත්තටම ආනන්ද සමරකෝන් මහත්මයාගේ ජීවිත කතාව බලපුවාම එතුමාගේ ඉතිහාසය බලපුවාම එතුමා මේ නිසා සියවිදී විනාසා ගත්තා අය කියලා කතාව මම හිතන්නේ පදනමක් ඇති කතාවක් නෙමෙයි. ඒක නිකන් බොහෝ අය ගොතාගත්ත කතාවක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
0: මේ ගීතයක අයිතිය ගැන තියෙන මේ කතාබහ අපිට තව සත්‍යයකට කතා කරන්න තරම් ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. මොකද මේ මෑතකදී මම මේ YouTube වැඩසටහනකින් ඇහුවා දිනේෂ් කියලා කියන්නේ සංගීතඥයෙක්. ඔහු වාද්‍ය ශිල්පයෙක්. එතකොට ඔහු ඉදිරිපත් කරන තවමානයක් මේ ගීත ඉදිරි හදනකොට ඔවුන්ගේ දායකත්වය ගීතයට මේ වාදන ශිල්පීන්ගේ දායකත්වය සහ ඔවුන්ට ගෙවපු මුදල් පිළිබඳව සහ ඒක ඔවුන්ට තියෙන අයිතිය ගැන ඉතින් අපි මේ මේ කතාව ඉදිරියටත් මේ විදිහටම කරගෙන යමු
2: අර රංජිත් මම හිතන්නේ ඒ දිනේෂ් සුභසිංහ
0: වී දිනේෂ් සුභසිංහ
2: ඔව් අතරම දැන් ගීතයක් නිර්මාණය වෙනකට වුණත් අපි කියනවා මේක අහවල් සංගීතඥයා නිර්මාණය කරපු තනුව කියලා නමුත් ගීතයක් පටිගත කිරීමේදී අපි දන්නවා විවිධ ගායක ගායිකාවන් අතින් විවිධ කොටස් මේ ගීතයට එකතු වෙනවා ඒ නිසා ගීතය කියන්නේ හරිම සාමූහික ප්‍රයත්නයක් කියන එක තමයි අපේ අදහස
0: ඔව් ඇත්තටම දැන් මේ මෙතෙන්දී තව පැත්තකින් මතු කරන තර්කයක් තමයි දැන් මේගොල්ලෝ මේ විදියට ඔක්කොම මේ ගීතේක අයිතිය ගැන කතා කරනකොට මේක අහන අය අපි ශ්‍රාවකයෝ මේ අපිත් ගීත කියලා සතුටු වෙනවනේ දැන් මේ සතුටු වීමටත් දැන් තහංචි ඇවිල්ලා තියෙනවා කොහේ හරි කවුරු හරි ගීතයක් කියනෝ නම් ඒත් අවසර ගන්න ඕන එහෙම නැත්නම් ඒකට මුදල් ගෙවන්න ඕන ඉතින් ඒක නිසා සමහර තැන්වලදී මගුල් ගෙවල් වලදී එහෙම නැත්නම් ප්‍රියසාදවලදී කාට හරි ගීතයක් කියන්න උනත් කියන්න බැරි වෙනවා කියලා වගේ මතයක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේක ඉතින් මේ කොතනින් කෙලවරු වේවිද දන්නේ නැහැ නිකන් අර කූඹි ගුලක් ඇවිස්සුවා වගේ එහෙම නැත්නම් දෙබරේකට ගල් ගැහුවා වගේ වැඩක් තමයි දැන් සිද්ධ වෙලා තින්නේ නමුත් හැම හොඳ දෙයක්ම ආරම්භ වෙන්නේ මේ වගේ තැනකින් තමයි අපි හිතනවා මේකේ අවසානය ගොඩක් සතුටුදායක විදියට වේවි කියලා.
2: ඔව් ඇත්තටම රංජිත් මේ සියලු දෙයකටම යම්කිසි පදනමක් හැදෙන්නට ඕනි. යම්කිසි ක්‍රමවේදයක් නිර්මාණය වෙන්නට ඕනි. ක්‍රමවේදය නිර්මාණය වීමේ ආරම්භය ඔය කිව්ව වගේ බොහෝ හැලහැප්පිලි සහිත වෙන්නට පුළුවන්. නමුත් මගේ පුද්ගලික මතය මේ කාරණේදී මට හිතෙනවා ගීතයක් ප්‍රචාරය වෙන්නේ ගීතයක් ජනප්‍රිය වෙන්නේ අසන්නන් නිසා අසන්නන් තමයි ගීතේ ඔසවා තබන්නේ එතකොට අසන්නන් විසින් ඔසවා තබනු ලැබූ ගීතය තමයි මේ ගායක ගායිකාවන් අරගෙන යන්නේ ඉතින් අසන්නන් විසින් ඔසවා තැබුවේ නැත්නම් ගීතයක් ජනප්‍රිය වෙන්නේ නැහෙනේ ඉතින් කොහොම හරි ජනප්‍රිය වෙච්ච ගීතයක අයිතිය පිළිබඳව නැත්නම් මුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී මම හිතනවා අර යම් කිසි තැනකින් මේක නැවැත්විය යුතුයි කියලා අපි අච්චර පහලට වැටෙන්නේ නැතුව මගුල් ගෙවල් වලින් මුදල් අය කරන තැනට නැත්නම් පුද්ගලික සාධකකින් මුදල් අය කරන තැනට එච්චර පහලට යන්නේ නැතුව යම් කිසි තැනකින් නවතින්නට අපේ කලාකරුවන් තීරණය කරගත්තොත් මං හිතන්නේ ඒක හුඟක් නම්බුකාරයි කියලා.

ඔව මේ සමගින්ම අදත් අපි ලක්මිහිර පවන සාර සංග්‍රහයෙන් සමුගෙන යනවා. පවන සාර සංග්‍රහය රසවත් කරන්නට අද අපට සහාය වූ පුබුදු ජයගොඩ සහෝදරයාටත් මදු වර්ණකුලසූරිය සොහොයුරියටත් අපේ ස්තුතිය හිමි වෙනවා. ඉතින් ලබන සතියේත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමුගන්නා අපි රංජිත් වීරසිංහ සාලිය ගලපති රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ ඔබ සැමට සුවදායි සතියක්.